0: Yata Pocket Money.
1: මාෂි, උදේ පහ පහුවෙලා විනාඩි 42යි දැන් වෙලාව. මේ දවස්වල මේ අපේ පොකට් මනි සෙග්මන්ට්ස් වලට කතා කරන පොඩ්ඩෝ ඉන්නවනේ.
2: ඔව්.
1: ගොඩක් අය ස්පෝර්ට්ස් කරන කට්ටිය ඉන්නේ. අද අපිත් එක්ක මුලින්ම එකතු වෙන්නේ දක්ෂ කුඩා ක්‍රිකට් ක්‍රීඩකෙක්. එයා ගැන විස්තර මේ පත්තරෙත් ගිහිල්ලා තියෙනවා. තර්ස්ටන් විද්‍යාලයේ නියෝජනය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකෙක් තමයි හිරුක් රාමනායක. Good morning, හිරුක්.
3: Morning.
1: හිරුක් දැන් ඉස්කෝලේ අපි අර කියනවනේ 13 under 13 under 15 එහෙම කියලා කියනවනේ. දැන් හිරුක් මොන කාණ්ඩයකද සෙල්ලම් කරන්නේ? හිරුක් ඕල් රවුන්ඩර් කෙනෙක්ද නැත්නම් බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්ද බෝල කෙනෙක්ද, කොයි වගේ පොෂන් එකක්ද තියෙන්නේ ස්කෝල් ටීම් එකේ? බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්. හරි, දැන් වැඩිම ලකුණු කීයක් ගහලා තියෙනවද මැචස් වල? වැඩිම ලකුණු සංඛ්‍යාව කීයද? 96යි. තව හතරක් තිබ්බනම් 100ක් නේද? හරි, හද දැන් ලෑස්ති වෙලා ඉන්න පොකට් මනි ප්‍රශ්න වලට උත්තර දෙන්න. හත වසරේ ඉන්න කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිරුක් රාමනායක තමයි දැන් සූදානම් වෙන්නේ අද පළවෙනි අපේ අපේක්ෂකයා ජයග්‍රාහකයා වෙන්න නේද?
2: හිරුක්, ඉතින් අපි ප්‍රශ්න හතරටම උත්තර දෙමු නේද? හරි, ප්‍රශ්න හතරයි තියෙන්නේ. ඔයා උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාට පොකට් මනි දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. ඒ වගේම බැරි වෙලා හරි එක ප්‍රශ්නකට හරි හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි හිරුක් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ලෝකයේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන පූජනීය බෞද්ධ ස්තූපයක් රුවන්වැලි සෑය අටමස්ථානයන්ගෙන් එකක් ලෙසත් සලකනවා. අපි අහන්නේ රුවන්වැලි මහා සෑය ඓතිහාසික මූලාශ්‍රවල හඳුන්වා තියෙන්නේ කොහොමද? 1. මහාතූප, 2. සෑගිරිය.
3: සෑගිරිය.
2: රුවන්වැලි මහා සෑය ඓතිහාසික මූලාශ්‍රවල හඳුන්වලා තියෙන්නේ මහාතූප කියලා. හරි,
1: කමක් නැහැ හිරුක්, බලමු දෙවනි ප්‍රශ්නෙට කොහොමද ඔයා උත්තර දෙන්නේ කියලා. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. 1960 නොවැම්බර් 4 වෙනිදා මුල් වතාවට වේදිකාගත කළ ජනප්‍රිය සිංහල වේදිකා නාට්‍යයක්.

0: තමයි හිරුක් මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂයකට පමණක් නිරීක්ෂණය කරන්න පුළුවන් ජීවි කොට්ටාශයක් තමයි සුද්‍ර ජීවීන්. බැක්ටීරියා, වෛරස්, දිලීර ශුද්‍ර ජීවීන්ට අයත් වෙනවා. අපි අහන්නේ ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑමක් වන්නේ 1. අනිකුත් ජීවීන්ට රෝග ඇති කිරීම, 2. පොල්ලෙලි පල්කර කෙඳිවෙන් කර ගැනීමට උදව් කිරීම.
1: අනිත් ජීවීන්ට නෙල කිරීම.
2: හරි උත්තර තෝරලා ප්‍රශ්න දෙකකට මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි දැන් හිරුක් අතේ තියෙනවා. හිරුක් දැන් තමයි ඔන්න හොඳම තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ රුපියල් 500 වාට පුළුවන් පස්කුණේකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්න තෝරමුද?
1: ඔව් තෝරනවා.
0: බෝනස් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ සාමාන්‍ය දැනුමෙන්. ශ්‍රී ලංකාව තුල ප්‍රධාන පරිපාලන පළාත් 9ක් ක්‍රියාත්මකයි. අපි අහන්නේ මේ අතරින් මධ්‍යම පළාතට අයිති නැති දිස්ත්‍රික්කය මොකක්ද? 1. මාතලේ, 2. කෑගල්ල.
1: කෑගල්ල.
0: කෑගල්ල අයිති වෙන්නේ මාෂි, ඒ වගේම හිරුක් සබරගමු පළාතට. හිරුක් දැන් හතේ තිබ පොකට් මනි
2: පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනාගෙන තියෙනවා.
0: මොකද හිතෙන්නේ හිරුක් ඔයාට?
2: හිරුක්?
0: මොකද හිතෙන්නේ ඔයාට මේ ලබාගත්තු ජයග්‍රහණය ගැන?
1: සතුටුයි.
0: හරි, යාළුවන්ටත් මේ ගැන කියන්න ඕනේ ඉස්කෝලේ ගිහිල්ලා. හරිද?
1: හරි.
0: හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ජය වේවා.
1: හරි.
2: හිරු පොකට් මනි දිනා ගන්නවා ඒ විදිහට. දැන් මේ වෙලාවේ නංගිලා මල්ලිලා ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් ඉන්නවනම් ඔන්න අම්මලත් දැන් නංගිලා මල්ලිලා ඉස්කෝලේ යවන්න ලෑස්ති කරන ගමන් ඉන්නවනම් අපි ඔන්න කියනවා මැසේජ් එකක් එවන්න කියලා 0714151 කියන අපේ WhatsApp නම් එකට.
0: ධන්වන්ත මාෂි, දැන් අපිට මාසිකව වේතනයක් හම්බ වෙනවනේ. දැන් අපි කියනවා සැලරි එකක් හම්බ වෙනවා. දැන් ඔයාට සැලරි එකක් හම්බුණු ගමන්ම ඔයා එකේ සල්ලි ඔක්කොම එකපාර වියදම් කරන්නේ නැහනේ. කොටසක් වියදමට, කොටසක් ඉතුරු කරන්න, තව කොටසක් තියෙනවා ඔයාට එකපාරටම හිතා ගන්න බෑ. මේ මුදලට මොකද අපි කරන්නේ? ඉතුරු කරනවට වඩා ඵලදායි දෙයක්නේ ආයෝජනය කරන එක. ඉතින් ලෝකෙ විවිධාකාරයේ ආයෝජන ක්‍රමවේද තියෙනවා. හැබැයි ඒ හැම ආයෝජන ක්‍රමයකම තියෙනවා පොඩි රිස්ක් එකක්. අවදානමක් තියෙනවා. අවදානමක් අඩු තැනක ආයෝජනය කරනවා නම් වැඩි පොලියක් බලාපොරොත්තු වෙයි. ඒකට තෝරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකක්ද? ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන එක. ඉහළ ප්‍රතිලාභ, විශ්වාසවන්ත සේවාදායකත්වයක් ලබා ගන්න පුළුවන්. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක අදම ඔබටත් පුළුවන් ආයෝජනය කරන්න. ලොකු මුදලක් ඕන වෙන්නේ, පොඩි මුදලකින් පටන් ගන්න. මොකද වාර්ෂික සඵල පොලි අනුපාතය ඔබට ලැබෙනවා 10.5%. ඒ වගේම අවුරුදු දෙකක් කල්පිරෙනකොට ඔබට හම්බ වෙනවා 11.5%. ඉතින් පුංචි මුදලක් දාන්න, පොලියයකට එකතු වෙනවා. ඊට පස්සේ පොලියයි මුදලයි දෙකම එකතු කරලා තමයි ඔබට ඊළඟ අවුරුද්දේ වාර්ෂික සඵල පොලිය හැදෙන්නේ. ඉතින් එතකොට දන්නේව නැතුව අතේ තියෙන පුංචි මුදල අවුරුදු පහක් විතර ගියාම මක්කලාද? ලොකු මුදලක් වෙලා. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත අදම යන්න. කතා කළ විස්තර දැනගන්න පුළුවන් 13:19. ඉතින් දහඩිය මහන්සියෙන් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ගන්න තියෙන නිවැරදිම තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ හා විශ්වාසදායක සේවාවක් ලබා දෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන එක.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711982294 දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

0: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
1: අනේ මකලෝ මාවත් එක්කන් යන්න කොයා කැලේ යනකොට.
0: එක්කන් යන්න. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
1: ඒ මොකද?
0: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: හෙට උදේ 8ට.
6: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
7: සතුටුදායක අවසානය.
6: ආ එහෙමද?
7: ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
6: ඈ

ಪ್ರಿಯತ ದಿವೈನಪುರ ಸಿಯಾತ ಪಕತ್ಮಾನಿ

0: 6:56 දැන් වෙලාව. අපි යන්නේ කොහෙටද මාෂි? අපි යන්නේ දෙනියායට. දෙනියාය අචිනි ඉන්නවා. අචිනි, දෙනියාය අයිති වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයටද මාතර දිස්ත්‍රික්කයටද?
1: මාතර දිස්ත්‍රික්කේ.
0: මාතර දිස්ත්‍රික්කයට නේද? හොඳයි අචිනි, අපි ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද දවසේ පොකට් මනි දෙවෙනි ජයග්‍රාහකව විදිහට අචිනි එක්ක කතා කරන්න නේද?
2: ඔව්. ඉතින් අචිනි, ඔයාටත් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් තමයි අපි ඔන්න ඔයාට රුපියල් 5000ම පොකට් මනි දෙන්නේ. මං තරඟේ කොන්දේසි ටික ඉක්මනට මතක් කරන්න. ඔයාට අපි පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250ක් පොකට් මනි දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගන්න ඔයාට පුළුවන් දෙගුණයක් කරගන්න. ඊට පස්සේ හැබැයි බැරි වෙලා හරි උත්තර දෙන්න බැරි වුණොත් එක ප්‍රශ්නකට හරි අතේ තියෙන පොකට් මනි ගන්න භාගයට භාගකින් අඩු වෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නදී ඔයාට පුළුවන් ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගන්න පස් කුණේකින් වැඩි කරගන්න. අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
0: අචිනි, ඉතිහාසයේ විශේෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ලංකාව පාලනය කරපු රජවරුන් ලංකාවේ වාරි කර්මාන්තයේ ශක්තිමත් කරලා තියෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැතිවලටත් දවසක ගියොත් වැව් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ප්‍රථම වැව මොකක්ද? 1. තිසා වැව, 2. බසවක්කුළම වැව.
2: පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දැන් අචිනි අතේ තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. අචිනි, අපිට එන ඕනම අදහසක් හරි රහට සිංහල භාෂාවේ වචන භාවිතා කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රස්ථාපිරලු කියන්නේ භාෂාව රසවත් කරන්න අපිට ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. අපි අහන්නේ එක කරදරයකින් තවත් කරදරයකට පත්වීම, මේ අදහසට ගැලපෙන ප්‍රස්ථාවපිරුල මොකක්ද? 1. ගහින් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, 2. අබරා සිල් ගත්තා වගේ.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන්නේ. තවත් ඒ වගේම ප්‍රශ්න දෙකක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ විද්‍යාව විෂයෙන්. විපර්යාස වර්ග දෙකක් තියෙනවා. භෞතික විපර්යාස, රසායනික විපර්යාස. අපි අහන්නේ භෞතික විපර්යාසයක් වෙන්නේ මේ අතරින් මොකක්ද? 1. ජල වාෂ්ප වීම, 2. දර දහනය වීම.
1: දර දහනය වීම.
2: හරි උත්තරේ ජල වාෂ්ප වීම. අතේ තිබ්බා රුපියල් 500ක් පොකට් මනි, දැන් ඔන්න රුපියල් 250යි අතේ තියෙන්නේ. අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනි ගන්න ඔයාලට පස් ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. යමුද බෝනස් ප්‍රශ්නෙට?
0: ලුණු ලේවායක් යනු මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ලුණු නිපදවා ගන්නා භූමියක්. සූර්යාලෝකයේ හා වියලි සුළඟ භාවිතයෙන් ජලය ඉවත් කර ලුණු තැන්පත් කිරීම මෙහිදී සිදුවෙනවා. අපි අහන්නේ ලංකාවේ විශාලතම ලුණු ලේවාය පිහිටා ඇත්තේ කොහෙද? 1. පුත්තලම, 2. හම්බන්තොට.
2: අතේ තිබ්බ පොකට් මනි රුපියල් 250, රුපියල් 1250ක් වෙනකන් අචිනියව වැඩි කරගෙන තියෙනවා.
0: මොකද හිතෙන්නේ අචිනියට? සතුටුයිද? හරි, යාළුවන්ට ඉස්කෝලේ ගිහිල්ලා පොකට් මනි ගැන කියන්න ඕනේ. හරිද?
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ rating agency BBB- stable outlook
2: දැන් වෙලා 06:01.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින් අධිකරණයට ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තරයක වීමක් පාසල් ආශ්‍රිත සමීක්ෂණයකට ජනපතිගෙන් උපදෙස් හෝමෝස් ගැන ඉරානය දැඩි අවධානයෙන් එංගලන්ත ක්‍රීඩකවන් ලෝක කුසලාන අවසන් මහා තරගයට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසය

0: Свята Pocket Money.
1: හයයි විනාඩි හයයි දැන් වෙලාව. හයයි හයයි කියන්නේ අර ලකි නම්බර් එකක් කියලා කියනවා නේද? ඉතින් අපි බලමු කවුද මීළඟ වාසනාවන්තයා. එහෙම නැත්නම් වාසනාවන්තිය කියලා. Good morning.
2: Good morning.
1: ටිකක් සද්දෙන් කතා කරමුද? මං දන්න තරමට
3: වාසනාවන්තියක්.
1: වාසනාවන්තියක් නේද? ඔයාගේ නම කියන්නකෝ අපිට.
2: සුපුනි.
1: සුපුනි කොහෙන්ද කතා කරන්නේ? වලල්ලාවිට. මතුගම පැත්තේ නේද? ඉස්කෝලේ යන්නේ කොහෙටද සුපුනි?
2: වලල්ලාවිට
1: නෝද්‍යා මහවිද්‍යාලේ. හා, දැන් හරිම ලස්සන කටහඬක් තියෙන්නේ නේද?
3: ඔව්, අර සද්දට කතා කරේ නැති වුණාට ලස්සන කටහඬක් දීනේ. ලස්සන කටහඬෙන් අපි ප්‍රශ්න හතරටම උත්තර දෙමු නේද සුපුනි?
1: හා. ඉස්කෝලේ 9 වසරේ නේද ඔයා ඉන්නේ?
2: ඔව්.
1: රයිට්.
3: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250ක් අපි ඔයාට දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගන්න ඔයාට පුළුවන් දෙගුණයක් කරගන්න. හැබැයි ඔයාට එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගන්න 50%කින් අඩු වෙනවා. ඒ වගේම ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණයකින් වැඩි කරගන්නත් පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශ්වයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. බුදු පිළිම ශරීර ඉරියව් නිරූපණය වන මුද්‍රා මත වර්ග කරලා තියෙනවා. හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම ලෙස බුදු පිළිම ප්‍රධාන ඉරියව් තුනයි. ප්‍රශ්නය, මේ අතරින් අනුරාධපුර යුගයෙන් හමුවන හිටි පිළිමයක් වන්නේ 1. අවකන බුදු පිළිමය 2. සමාධි බුදු පිළිමය.
3: රුපියල් 250ක් දැන් අතේ තියෙන පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. කුස ජාතකය 550 ජාතක පොතේන දීර්ඝතම හා ප්‍රධානතම ජාතක කතාවක්. ජාතක පොතේ සඳහන් වන 523 වෙනි කතාංගය ලෙස එය හැඳින්වෙනවා. අපි අහන්නේ කුස ජාතකය පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන කාව්‍ය ග්‍රන්ථය මොකක්ද? 1. කෞසිලින, 2. අමාවතුර.
3: රුපියල් 500ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. එතකොට කෞසිලුමින රචනා කරලා තියෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමා. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
1: පස්සට යටින් වර්ධනය වන ශාක කඳන් භූගත කඳන් වේ. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න මේවා පස්ස තුල වැඩි. අපි අහන්නේ භූගත කඳන් සහිත ශාකයක් වන්නේ 1. ලුණු, 2. කෝමාරිකා.
3: භූගත කඳන් සහිත ශාකයක් වන්නේ මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි ලූණු. අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනි එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන 250 5 ගුණයකින් වැඩි කරගන්න. අපි යමුද බෝනස් ප්‍රශ්නට.
1: ලොව දෙවැනියටම විශාලතම සහ දෙවැනියටම වැඩිම ජනගහනයක් වසන මහද්වීපය අප්‍රිකා මහද්වීපයයි. මිලියන 1.4කට අධික ජනතාවක් එහි වාසය කරනවා. අපි අහන්නේ අප්‍රිකාවේ විශාලතම රට කොමක්ද? 1. දකුණු අප්‍රිකාව, 2. ඇල්ජීරියාව.
3: අතේ තිබ්බ රුපියල් 250ක් පොකට් මනි 5 ගුණයකින් වැඩි වෙලා ඒ ගාන රුපියල් 1250ක් කොන්න සුපුනි නිම්සරා දිනා ගන්නවා. සුපුනි,
2: ආ
3: ඉස්කෝලේ ගිහිල්ලා දයාලුන්ට කියනවද?
1: හරි, ආයේ දවසක පොකට් මනි ප්‍රශ්න හතරටම හරියටම උත්තර දීලා අපි රුපියල් 5000ක් පොකට් මනි දිනා ගමු නේද? දැන් ජය වේවා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 2 984 දැන්ම WhatsApp කරන්න.
0: යාපා පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ Rating agency BBB- stable outlook.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු තාක්ෂණ අපනයනවලට 18% ටැක්ස් එකක් ගන්න.
2: ආග්‍රාදායකත්වයක් කරා යන ගමන.
3: කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන අද පාඩු.
4: ශිෂ්‍ය උද්ඝෝෂණ ගන්න නැතුව මහපොළ වැඩි කරනවා. ගොවි උද්ඝෝෂණ නැතුව ගොවියන්ට පෝරසාන දාරි වැඩි වෙනවා.
1: මේ වර්ගයේ මිනිසුන් කණ්ඩායමක් එක්ක කිසි දවසක ලෝකේ රටවල් දියුණුුනේ නැහැ.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ගොවිය හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියන්නේ. ඒ ඉස්සර ගහලා දෙන පජ
6: බදු එකතු කිරීම විතරයි මේ ආණ්ඩුව කරන්නේ.
7: දැනටම කොච්චර සහන දෙනවද අපි ඉස්සරහෙත් මහ ජනතාව දෙන මොකද මේක මහ ජන ආණ්ඩුව.
8: අවම වශයෙන් රුපියල් 110කින් වා තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: Blicke Wardena Textiles.
1: Finishing Wahala Glaze, color of blow of Ajabena.
2: Sit Pedagani, Kalpavati, Avalakshan and Ovi. Oh, yeah, Palette and Washington. Finishing Wahala Glam, color of Samai.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය
10: සියත දිවයින පුරා.

0: Это Pocket Money. ඇය විනාඩි 24යි. අපි යන්නේ පානදුරේට චේනිතල් විස් නේද? මං හරිද නම කිව්වා?
1: චේනිත, good morning.
2: Good morning.
0: ඉස්කෝලේ හැවසර ඉන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ තමයි චේනිත ඉස්කෝලේ යන්නේ. දැන් ස්කූල් වෑන් එක මක එනවලු. ඉන්සයිට්මන්ට් ප්‍රශ්න ටික අහන්න සිද්ධ වෙනවා මාෂේ.
1: ඔව්, හැය හමාර වෙද්දි එනවා කියලා තමයි කිව්වේ. එහෙනම් අපි ඉක්මනට ප්‍රශ්න වලට උත්තර දෙමු. ප්‍රශ්න 4ට උත්තර දීලා ඔන්න ඔයාලට ඉස්කෝලේ යන්න පුළුවන් රුපියල් 5000ක පොකට් මනි අරගෙන. අපි පළවෙනි ප්‍රශ්නට ඔයාලට රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නයකදීම ඔයා අතේ තියෙන පොකට් මනි ගන්න ඔයාලට පුළුවන් දෙගුණයක් කරගන්න. හැබැයි ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගන්න භාගයක් අඩු වෙනවා. ඒ වගේම බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගන්න ඔයාලට පුළුවන් 5 ගුණයකින් වැඩි කරගන්න. ඔහොම තමයි වැඩේ වෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ශරීරයට ක්ෂණික ශක්තියක් ලබා ගන්න කෙටි ආහාර අපි ගන්නවා. පිසීමට හෝ පිළියෙල කිරීමට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේලක් වෙන්නේ 1. ක්ෂණික නූඩල්ස් 2. බඩඉරිඟු
2: 2.
1: පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දැන් අතේ තියෙනවා පොකට් මනි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මේ ඉතිහාසයේ විශේෂ සැකසෙන ප්‍රශ්නය ශේනිත. ලංකාවේ වෙස් මුහුණු කලාව අතීතයේ සිට පැවතෙන දේශීය ජන කලාවක්. ශාන්ති කර්ම සහ කෝලම් නාට්‍ය සඳහා වෙස් මුහුණු භාවිතා වුණා. අපි අහන්නේ වෙස් මුහුණු කලාවට ප්‍රසිද්ධ අම්බලංගොඩ සහ උඩුපිල නගර පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමන පළාතේද? 1. දකුණු පළාතේ 2. බස්නාහිර පළාතේ
2: 1.
1: චේනිත, ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන රුපියල් 500කුත් දැන් අතේ තියෙනවා. තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාවෂෙන් මේ ප්‍රශ්නය සැකසෙනවා. සතුන් විසින් බීජ ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඇලීමෙන් බීජ ව්‍යාප්ත වෙනවා. ප්‍රශ්නය. මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ 1. හොර 2. එඬරු
2: 1.
0: 1ද 2ද කිව්වේ?
2: 2.
0: 2. දෙවෙනි උත්තරේ. අපි අහන්නේ මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ 1. හොර 2. එඬරු. මොකද්ද පුතා උත්තරේ?
2: 2.
0: 2.
1: දැන් ඔන්න හරි උත්තර තෝරලා මේ වෙනකොට අතේ රුපියල් 1000ක් පොකට් මනි තියෙනවා චේනිත. දැන් ඔයාලට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය 1000 5000ක් කරගන්න. මොකද කියන්නේ අපි බෝනස් ප්‍රශ්න තෝරමුද?
2: ආ.
0: ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය රටේ ස්වෛරීත්වය, නිදහස සහ සංස්කෘතික අනන්‍යතාවය නිරූපණය කරන ප්‍රධානතම ජාතික සංකේතයක්. ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය පූජ්‍ය මාපලගම විපුලසාර මාහිමියන්ගේ නිර්මාණයක්. අපි අහන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ හුන් කලසින් නිරූපණය වෙන්නේ 1. ශාස්ත්‍රීයත්වය 2. පරිපූර්ණ බව
2: 1.
1: ශ්‍රී ලංකා රාජ්‍ය රාජ්‍යනේ පුන් කලසෙන් නිරූපණය වෙන්නේ මොකද්ද කියලා තමයි අපි අහුවේ. හරි උත්තරේ පරිපූර්ණ බව. ශාස්ත්‍රීයත්වයේ නිරූපණය වෙන්නේ වී කරල් වලින්. හරි, දැන් අතේ රුපියල් 1000ක් පොකට් මනි තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තර තෝරන්න බැරි වුණ නිසා අතේ තිබ්බ පොකට් මනි ගන්න භාගයක් අඩු වෙලා තියෙන රුපියල් 500ක් වෙනකන් අපි ආයෙමත් දවසක උත්සාහ කරමු චේනිත.
0: හරි, සුබ දවසක් එහෙනම් ඔයාට. දැන් චේනිතගෙන් මම අහුවා කලින් මොකද කරන්නේ මේ පොකට් මනි දිනාගත්තොත් කියලා. ඉතින් අපේ පුතාට අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න බැර වෙච්ච නිසා රුපියල් 5000ක් දිනා ගන්න බැරි වුණා. ඉතින් යාමට කිව්වා ඒ 5000 ලැබුණොත් එහෙම ඉතුරු කරනවා කියලා. බලන්න පුංචි කාලේ ඉඳලම දරුවන්ට ඉතුරු කරන්න පුරුද්දක් ඇති කරන එක ගොඩක් වටිනවා. අපිත් ඒ පුරුද්ද ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මොකද දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවහනට, සැනසිලිමත් විශ්‍රාමයකට ඕන වෙන්නේ හොඳ ස්ථාවර තැන්පතුවක්. ඉතින් අතේ සල්ලි තිබුණට මදි, ඒවා ආයෝජනය කරලා අනාගතයේ දවසක ඕන වෙච්ච වෙලාවට ගන්න පුළුවන් තැනක තියන්න ඕනේ. 13:19ට කතා කරන්න සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරයි ඔබේ ස්ථාවර තැන්පතුව, එහෙම නැත්නම් ඔබේ අනාගතය තිරසාර අනාගතයකට රැගෙන යන්න. වෙලාව මතක් කරන්න උදැසන 6:30.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින් අධිකරණයට රට තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක සහල් අතිරික්තයක්. පාසල් ආශ්‍රිත සමීක්ෂණයකට ජනපතිගෙන් උපදෙස්. හෝමෝස් ගැන ඉරානය දැඩි අවධානයෙන්. එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලාන අවසන් මහා තරගයට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගය සීග්‍රයෙන් දෙවෙන පුරා ව්‍යාප්ත වීම හමුවේ අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සඳහන් කළේ රට තුළ පවතින ඩෙංගු අවදානමත් සමග හිස් ඉඩම්වල සහ මාර්ග දෙපස කසල බැහැර කිරීම ඉහළ කොස් ඇති බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව රිජෝම අධිකරණය හමුවේ නඩු පවරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය භණ්ඩාකාරික MAC ප්‍රසාද් සඳහන් කළේ.
3: අද කාලේ ගොඩක් වෙලාවට දක්වලා ලැබෙන්නේ තමන්ගේ නිවස ජන්නේ වන කසල එක ප්‍රධාන මාර්ගයට ගෙනල්ලා බැහැර කරනවා. එහෙම නැත්නම් හිස් ඉඩමකට බැහැර කරනවා. එහෙම නැත්නම් පාරේ යන ගමන් ප්‍රධාන මාර්ගයේ දෙපස තියෙන පාළු ස්ථානයකට බැහැර කිරීම අපිට දක්වලා ලැබෙනවා. මේක නීති විරෝධී ක්‍රියාවලියක්. ලංකාවේ තියෙන නීතිමය තත්ත්වයට දඩුවල් ලැබිය හැකි වරදක් වන ක්‍රියාවලියක්. මේක කෙලින්ම මහජන සෞඛ්‍යට අහිතකර අන්දමින් සහ මහජන පීඩාවක් ඇති කරන අන්දමින් කසල බැහැරවීම පීඩන ක්‍රියා 50 දන්නේ සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කිරීමක් වෙනවා. මෙමන වර්ධවල් සඳහා අධිකරණ මේ ක්‍රියාමාර්ග වලින් දැනුවත් ලැබිය හැකි වරදක් වෙන නිසා ජනතාව මේ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
1: මේ අතර හොමාගම ළංගම ඩිපෝ පරිශ්‍රය මදුරු කීටයින් සහිතව පවත්වාගෙන යාමේ චෝදනාව මත එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කර තිබෙනවා. ඒ පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුවයි. එහිදී අනාවරණ වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නඩුගොනු කිරීමට පෙර එම ඩිපෝවට රතු නිවේදන 4ක්ද නිකුත් කර තිබූ බවයි. මේ අතර රට තුළ ඩෙංගු ආදී වසංගත තත්ත්වයක් ඇතිවීමට ඉතා අසන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. එහි සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ බස්නාහිර පළාත තුළ රෝගය කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
4: විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත අර්බුදකාරී තත්වයකට පත්වෙමින් පවතිනවා කියන එක පැහැදිලිව පේන්න තියෙන කාරණාවක්. කොළඹ තියෙන ප්‍රධාන රෝහල් සියල්ලගේම මේ වෙනකොට ඩෙංගු රෝගීන්ගේ පිරී පවතිනවා. ඒ වගේම රජයේ රෝහල් පද්ධති විතර නෙවෙයි පෞද්ගලික අංශවල රෝහල් පද්ධති පවා මේ වෙනකොට ධාරිතාව ඉක්මවමින් යන බව පැහැදිලිව පේන්න තියෙන කාරණාවක්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 35ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 56,422ක් බවයි. 2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන බිග් 7 ට්‍රැවල් ආයතනය සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුවයි. එහිදී සංචාරය සඳහා සුදුසු ලොව හොඳම දූපත් 54 පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත්තේ සැතපුම් 833ක දිගින් යුත් වෙරළ තීරය, දර්ශනීය මාධ්‍ය කඳුකරය, ලෝක ප්‍රසිද්ධ තේ වගාවන්, පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වයයි. මේ අතර එක පුද්ගල දළ ජාතික ආදායම වර්ධනය වුවද දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔහු සඳහන් කළේ එය සැලකිය යුතු තත්ත්වයක් බවයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට නම් කළා. 2022 වසරේදී ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටුනේ මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන්. නිෂ්පාදන, සංචාරක සහ අනිකුත් කර්මාන්තංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු අතරට අයත්. ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු ආදායම් ලබන රටවල ඒක පුද්ගල ආදායම පවතින්නේ ඇමරිකානු ඩොලර් 1,175 හෝ ඊට අඩු අගයකයි. පහළ මැදි ආදායම් ලබන රටවල ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,176 සිට ඇමරිකානු ඩොලර් 4,635 දක්වා ප්‍රමාණයේ පවතිනවා. ඉහළ මැදි ආදායම් ලබන රටවල ඒක පුද්ගල ආදායම පවතින්නේ ඇමරිකානු ඩොලර් 4636 සිට ඇමරිකානු ඩොලර් 14375 මට්ටමේ. ඉහළ ආදායම් ලබන රටවල ඒක පුද්ගල ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 14375 ඉක්ම වූ අගයක් ලෙසින්. මෙරට දරිද්‍රතාව 2019 වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
5: 2019 අපි මෙතනට එනකොට අපේ රටේ දරිද්‍රතාවයේ ලෝක බැංකුව මනින්නේ ඩොලර් 4.5ක් දිනකට අපි කියනවා ක්‍රය ශක්තිය හැටියට ජනගහණයෙන් 111 මාරක් ඒ දරිද්‍රතාවයෙන් පෙළුණා. 2019 අපි මේ හොඳ තැනට එනකොට අද අපි එතනටම එනකොට 122.1 ඒ කියන්නේ 19ට වඩා දෙගුණයක් අර දරිද්‍රතා රේඛාවෙන් ඩොලර් 4.5 ක්‍රය ශක්තියෙන් පල්ලෙහාට වැටලා තියෙනවා.
1: මෙරට නිල විදෙස් සංචිත ඉහළ නංවාගෙන ඇති මට්ටම ප්‍රමාණවත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යමයකට කැමෙන්.
6: ලංකාවේ වැඩිම සංචිත තිබුණ ජාත්‍යන්තර සංචිතයේ 2014 වර්ෂයේ ඒ ඇමරිකානු ඩොලර් බිලියන 8.2යි. රනිල් වික්‍රමසිංහ පාලනය තුල ඒ 6 දක්වා අරන් එන්න පුළුවන්කම ලැබුණා. පාලනය ඉවර කරනකොට අර්බුදයෙන් පසු දැන් 6.9යි. මේ වැඩිවීම ප්‍රමාණවත් නැහැ කියන එකයි ප්‍රශ්නේ. එතකොට මේ ඩොලර් අර්බුදයට අපිට ඩොලර් අච්චු ගන්න බෑ. ඩොලර් වෙන තැනකින් සල්ලි වලට ගන්න බෑ. රුපියල් දීලා ඩොලර් ගන්න නම් රට ඇතුළට ඩොලර් එන්න ඕනේ. ඍජු විදේශ ආයෝජනාව ඒක රට ඇතුළට විදේශුමය කොටියක් එනවා.
1: මෙවන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 341ක්. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 331.58ක් ලෙසයි. මේ අතර බදු සඳහා යටත් නොවන ගෙවීම් සංඛ්‍යාව අවම කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් නන්දන කුමාර මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
7: බදුගෙවීම් නිසි පරිදි සිදු කරන්න කියලා ඔබතුමන්ලා නිරන්තරයෙන් දැනුම් දෙනවා. නමුත් බදු ගෙවන්නන් දිරිමත් කිරීමට යම් විශේෂ අවස්ථා ඔවුන්ට ලබා දීලා තියෙනවද?
8: දැනට අපි ප්‍රිවිලේජ් කාඩ්යක් ඉෂු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් TIN අංකයක් ලබා ගත්ත කෙනෙකුට තමන්ගේ ආර්ථික කටයුතු කරගනිද්දී ඒක අර අත්‍යවශ්‍ය මේකක් බවට පත් කරලා තියෙනවා TIN අංකයකට.
7: බදු දැලට හසු නොවන ගනුදෙනු 140ක් පවතින බවට අනාවරණ වුණා. මේ ගනුදෙනු බදු වලට යටත් කරගන්න ගෙන ඇති පියවර මොනවද?
8: 140ක් තියෙන්නේ මේ මුදල් ගනුදෙනු කරන ආර්ථිකයක් වගේ තමයි අපි තියෙන්නේ. يعني cash transaction 140ක් විතර කියන එක තමයි අපි අදහස් කරේ ඇත්තටම. මුදලින් කිරීම අධාරිමත් කිරීම සඳහා යම් යම් නීතිමය ප්‍රතිපාදන හඳුන්වලා දීලා තියෙනවා.
7: පසුකිය පළමුවෙනිදා සිට මූල්‍ය ආයතන වලින් වැඩබදු අය කිරීමේ ප්‍රතිශතය වෙනස් වුණා නේද?
8: එතකොට මූල්‍ය සේවා අපේ ආයතනවල වැඩබද්ද 18ක් ගෙවුවා. සමාජ ආරක්ෂණ බද්ද 2.5ක් ගෙවුවා. මේ දෙකම එකතු කරාම 20.5.
7: බදු ආදායම ඉහළ නංවා ගන්න ගෙන ඇති පියවර මොනවද?
8: බදු පරිපාලනයේ ශක්තිමත් කිරීම සහ බදු අනුකූලතාව ඉදිරි ගැනීම අරහා බදු ආදායම වැඩි කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. Inside story.
1: සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා මෙගාවොට් 250ක බැටරි පද්ධතිය සවිකිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අදාරම්භ කිරීමට නියමිතයි. ජාතික පද්ධති ක්‍රියාකාරී සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා සඳහන් කළේ මීට පෙර ආනයනය සඳහා අනුමත කළ මෙගාවොට් 160ක බැටරි පද්ධතියට අමතරව මෙම බැටරි පද්ධතිය සවිකිරීමට නියමිත බවයි. පළමු අදේ රටතේ අනුමත කළ බැටරි ගබඩා පද්ධති 10ෙන් 15ක් ආනයනය කර අවසන්. එක් බැටරියක ගබඩා ධාරිතාව මෙගාවොට් 10ක්. ඉදිරි මාස 3 තුළ මෙම බැටරි සවිකර අවසන් කිරීමට හැකිවනු ඇති බවයි ජාතික පද්ධති ක්‍රියාකාරී සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසුවේ.
9: 160යි දැන් ඔය ටෙන්ඩර් කරලා තියෙන්නේ. තව 250ක් අපි අලුතෙන් ටෙන්ඩර් කරන්න වෙනවා. එතකොට ඒ ප්‍රොජෙක්ට් එකත් ඉදිරි මාස 7-8 ඇතුළත ක්‍රියාත්මක කරලා එතකොට තව 250ක් අපිට පද්ධති ඉටනවා. ඔයිට අමතරව අපි තව බැටරි දැනට පොළොව මත සවිකරන ලද මේ සෝලර් ප්ලාන්ට් තියෙන කට්ටියට බැටරි පරිකිරීම සඳහා වෙනම රැක් කරන්නත් අපිට කැබිනට් තියෙන අපි දැන් ඒකත් වෙන මාස විතර ඇතුළත කරන්න බලාපොරොත්තු වෙනවා. වහල මත සවිකරපු අයටත් බැටරි සවිකිරීම සඳහා ඒ අවස්ථාව ඉදිරියට දෙන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
1: විදුලි ගාස්තු පහත දැමීමට අවශ්‍ය පියවර නොගතහොත් ජනතාව තවදුරටත් පීඩාවට පත්විය හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනකරත් නායක සඳහන් කළේ.
10: අලුතෙන් ඇති කරනු ලැබපු TB ආයතන ඔක්කොම ඒ වගේම අනෙකුත් ආයතන හරියට කළමනාකරණය කරනවා නම් ත්‍රිසරයේ තියෙන අතිරික්ත මුදල වෙන ට්‍රිලියන එක වගේ දෙයක් නැවත ප්‍රාග්ධන වේදම් වශයෙන් පාවිච්චි කරලා ආර්ථිකය දිනු කරොත් එහෙම අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් නැත්නම් වෙන්නේ මේ උද්දමනේ වැඩි වෙලා මිනිසුන්ගේ ජීවන බර දරා ගන්න බැරි වෙලා තියෙන තත්ත්වයට අපි ව්‍යාකූල වෙන එක තමයි වෙන්නේ.
1: මේ අතර ඉන්ධන ගාස්තු නියමිත පරිදි පහත නොදවීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවීමට සිදු ඇති බව සමගි බලශක්ති හා ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ඉන්ධන මිල අඩුවීම ප්‍රමාණවත් නොවන බවයි.
11: බස් ගාස්තු වැඩි කරන්න උනේ ඉන්ධන මිල 110කින් අඩු කරන්න තිබෙද නොකිරීම මත 110කින් අඩු කරා නම් කීයට 12කින් අඩු කරන්න තිබුණ බස් ගාස්තුව තමයි අද ආණ්ඩුවේ ගසාකන සූත්‍ර නිසා දූෂිත සූත්‍ර වහගන්න ජනතාව අපිට ඉන්ධන මිල වැඩි කිරීමේ සූත්‍රයට රුපියල් 25ක් අඩු කරපු ඉඳ තමයි බස් ගාස්තුව වැඩි කරලා සීළු බාන්නත් යලි වැඩි වෙලා තියෙන්නේ.
1: ගොවි ජනතාවට ආණ්ඩුව පිළිබඳ සිය මතය ඉදිරිපත් කිරීමට කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කරේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
12: එදා විපක්ෂයේ ඉන්නකොට කිව්වේ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා. දැන් කියනවා මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වෙන්නේ තමන්ගේ උප්පැත්තිය අනුව කියලා. මේ හැම ආකාරයකින්ම මේ රජයේ ගොවියට පහර ගහන්නේ පාර්ලිමේන්තුවේ 159ක් පුරවා ගත්තයින් පස්සේ. රජයට කියන්න කැමති මේ රටේ ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න.
1: අමාත්‍ය කෙරි ලාල්කාන්ත සඳහන් කළේ මේ දිනවල උද්ඝෝෂණයේ නිරත වන්නේ සැබෑ ගොවි නොව විපක්ෂයට සහය දක්වන පිරිස් බවයි.
13: පහුගිය දිනවල ගොවි ජනතාවගේ උද්ඝෝෂණ කීපයක් තිබ්බා. ඇත්තට මේවා ගොවි ජනතාවගේ නෙමෙයි බංගකොළොත් විපක්ෂයේ. ඒ ජනතාවගේ ද්‍රෝහයන් සමග මිතුරුකම් පවත්වන ගොවි ජනතාව ගැන කනගාටුයි. ගොවි ජනතාව රජවරු රජවරු මඩ හොදාගත් කල මරු මරු කියලා කතා හදලා තිබ්බට ඒ එක යුගයක්. හැබැයි හිතන්න බෑ දැන් එහෙමයි කියලා. අපේ රටෙන් තාම V8ක්වත් පිටරටට යවන්නේ නැහැ.
1: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ මෙවන විට රට තුළ සහල් මෙට්‍රික් ටොන් 106ක අතිරික්තයක් පවතින බවයි.
14: මෙට්‍රික් ටොන් 106ක අතිරික්තයක් තියෙනවා. 106 කියන්නේ මාස 3ක අතිරික්ත හාල් තියෙනවා 2025. ඇයි එනම් ආනයනය කරේ? සම්බ 100ට 8ක් ඕනේ. තියෙන 105යි. තිත්වා නිසා කිරි සම්බ 6යි ආවේ. 100ට 12ක් කිරි සම්බ කනවා. ඒතර මෙන්න මේ නිෂ්පාදනය නැති වුණාම කිරි සම්බ වෙළඳපොලේ ලොකු මුදලාලා ටික මොකෝ කරන්නේ? 200ට විකුණන්න ඕනේ. ඒක රුපියල් 400ට විකුණන කොට පාරිභෝගික අසාධාරණයටපත් වෙනවා. අපි ආනයන සීමා ඉවත් කරා මාසයකට ඔච්චරයි.
1: විශ්ව මජාවේ ව්‍යසනය මුලින් පුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතක සැලස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මජාව ව්‍යසනය මුලින් පුටා දැමීම සඳහා වූ රතමකට ජාතක මෙහෙයුම් සභාව රැස්ව අවස්ථාවට එක්වමින් මජාව ව්‍යසනය පිටු දැකීම සඳහා ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. පාසල් පද්ධතිය තුළ මජාව ව්‍යාප්ත වීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. හොමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමරිකාව සිදුකරන ඕනෑම මැදිහත්වීමකට තීරණාත්මක සහ කඩිනම් ප්‍රතිචාර දක්වන බව ඉරානය පවසනවා. ඉරාන හමුදා මූලස්ථානය සඳහන් කළේ එවැනි බලපෑම් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලට බාධාවක් බවයි. ඇමරිකාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීම පිළිබඳ වාර්තා කිරීමට සහ සාකච්ඡා කිරීමට ඇමරිකාව සමග එක්ව රූපවාහිනී නාලිකාවක් ස්ථාපිත කරන බවද ඉරානය සඳහන් කළා. දෙපාර්ශ්ව අතර පැවති ගැටුම් අවසන් වීමෙන් පසු දෝහාහිදී පැවති වක්‍ර සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි කටර් රාජ්‍ය සඳහන් කළේ.
15: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පන්දු අර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කිරීමත් සමගයි. පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් තෙවි ලකුණු 169ක් රැස් කළා. නායකා නැට් සිවර් බ්‍රන්ට් ලකුණු 75ක් වාර්තා කළේ පන්දු 47කදී. ලකුණ 170 ඉලක්ක කඹාගේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකවන්ට නියමිත පන්දුවර 20 අවසානයේ කඩළු 8ක් තිබී ලබාගත හැකි වේ ලකුණු 129ක් පමණයි. ඒ අනුව

0: එත ක්‍රද සිටින්න පැන් පැබොත් සමක.
1: ලොවපුරා සෙරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: සංස්කෘතිය කලාව ජාත්‍යන්තරයටම අරගෙන ගියපු අපිට ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි සහන් රන්වල. අද එයාගේ බර්ත්ඩේ එක.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරේ wish කරනවා.
2: බොහොම සුදි.
3: Happy birthday! Happy birthday! Happy birthday to you!
0: අද මොනවද විශේෂයෙන් කරන්නේ?
2: කොහොමත් අද අපි ලොකු මොහොනීමක් අපි පොඩි හරි ජනකී සම්දර්ශනයේ ඒකදී අපේ ළමයි තුන්වර්ගයක් ඉන්නවා. ඒ ඔක්කොමත් එක තමයි අද යමක් කරනවා නම් ගෙරෙන්නේ.
1: දැන් ගෝලයෝ ගොඩක් ඉන්නව නේද?
2: මේ ළඟදි ගණන් හදලා බැලුවොත් මේ 30,000කට වැඩි ප්‍රමාණයක් අපි ඉගෙන දිනවා 2000 ඉඳලා මේනම් බැලුවොත්.
0: අපේ සංස්කෘතියත් එක්ක ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
2: පටන් ගන්න කාලේ අපිත් හිතපු නැති දුරක් අපිට එන්න පුළුවන් වුණා. මට තිබුණ එකම අදහස තමයි අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ, අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න එක නූතනත්වයට ගේන්න ඕනේ, අපේ කියන සංගීතයක් අපිට හදාගන්න පුළුවන් ගැන විශ්වාසය එක්ක තමයි මම වැඩ කරේ. ඒක මිත්‍ර දුර එන්න පුළුවන් වීම සතුට කාරණා. ඒක මේ මගේ පෞද්ගලික ජයග්‍රහණය, අපේ කණ්ඩායම ඒ හැමෝගේම ජයග්‍රහණය.
1: අලුත් වැඩ වගේකුත් තියෙනව නේද?
2: මේ අනිත් අපි පොඩි හරි ජනකී සම්දර්ශනයක් පවත්වන ශ්‍රී ලාංකික මිත්‍රත්වය දිනයක් පැවැත්වෙනවා.
0: Talk of the town. Marvel Studios la 90s wala release karapu legendary animated series ekak wena X-Men cartoon eke new version ekak thamai X-Men 97 kiyanne.
1: ඒ සීරීස් එකේ සීසන් 2 පහුගියදා Disney Plus එකේ රිලීස් වුණා.
0: ස්පෙෂල්ම දේ තමයි පළවෙනි එපිසෝඩ්ස් 3ම එයාලා එකම දවසේ රිලීස් කරපු එක.
1: පරණ ඊජිප්තු යුගය ගැනත් ෆියුචර් එක ගැනත් මේ කාටුන් එකෙන් බලා ගන්න පුළුවන්.
0: 90s nostalgia එක නිසා සීරීස් එක මේ වෙනකොට ලෝකෙ පුරාම හිට් එකක් වෙලා තියෙනවා. Talk of the town.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011832000. NIB the City University, the place to be.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
2: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
3: අනේ මක්කල මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
2: එක්කන් යන්න. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
3: ඒ මොකද?
2: ඔයාව සතෙකුට මාරුනොත් එහෙම
4: ලාඩං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: හෙට උදේ 8ට
8: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
9: සතුටුදායක අවසානය.
8: ආ එහෙමද?
9: ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
8: ඈ?

0: හතරයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොකේ
1: හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචන්
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයිනපුරා
4: මමිස් පොකට් මනි
5: පොඩ්ඩො හතර දෙනෙක් පොකට් මනි දිනාගත්තා මාෂි අපි මේ ලෑස්ති වෙන්නේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න.
6: ඔව් නිශාන් අද මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මොරටුවෙන් නිර්මලි. Good morning නිර්මලි.
7: Good morning.
6: නිර්මලි ප්‍රශ්න හතරට යන්න කලින් තරඟ කොන්දේස් කීපයක් තින මම ඒ ටිකත් මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දුන්නොත් ඔයාට රුපියල් 250ක් පොකට් මනි ලැබෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න ඔයාට chance එක තියෙනවා. ඒ වගේම වැරදි උත්තරයක් දුන්නොත් නිර්මලි අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි එහෙනම් යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
5: චීනයේ කියපු ගමම්ම අපේ මතකෙට එන හරි අපූර්ව සත්වයෙක් ඉන්නවා. දන්නවද ඒ කවුද කියලා?
7: පැන්ඩා නේද?
5: හරියටම හරි. හැබැයි එකම ආහාර රටාවකට හුරු වෙලා ඉන්න හින්දා එයා වඳවීමේ තර්ජනයකට මුහුණ පාලා ඉන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නය චීනය ගැන. කඩදාසි, වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සොයාගත්තේ චීන ජාතිකයන්. වර්ල්ඩ් ෆැක්ටරි කියලත් චීනය හඳුන්වනවා. අපි අහන්නේ මහජන චීන සමූහාණ්ඩුව නිර්මාණය කළේ 1. හෝචිමින්, 2. මාඕ සේතු.
6: නිර්මලි පළවෙනි ප්‍රශ්නට ඔයා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. මාඕ සේතුන් 1949 ඉඳලා 1976 වෙනකන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා විදිහට චීනය පාලනය කරා. නිර්මලි මේ වෙනකොට ඔයාගේ අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
5: නිර්මලි වේදිකා නාට්‍ය බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයාට මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ සම්භාවනීය නිර්මාණයක් ලෙස හුණුවටේ කතාව සැලකෙනවා. සමාජයේ සාධාරණත්වය හා මිනිස් සම්බන්ධතා ගැන මේ වේදිකා නාට්‍යෙන් කතා වෙනවා. අපි අහන්නේ හුණුවටේ කතාව රචනා කළේ කවුද? 1. හෙන්රි ජයසේන, 2. ඉදිරිවීර සරච්චන්ද්‍ර.
6: නිර්මලි දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 500ක් වෙනකන් ඩබල් කරගෙන තියෙනවා. අපි යමු නිර්මලි අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
5: ඕසෝන් වියන තමයි නිර්මලි සූර්යාගෙන් එන පාර ජම්බූල කිරණ වලින් අපිව ආරක්ෂා කරන්නේ. CFC වායුව නිදහස් කිරීම නිසා ඕසෝන් වියනට හානි සිදු වුණා. පැරණි ශීතකරණ හා වායු සමීකරණවල CFC ගෑස් බහුලව භාවිතා වුණා. අපි අහන්නේ අදවන විට ශීතකරණ සඳහා බහුලව යොදා ගන්නා වායුව වන්නේ 1. R22, 2. R600.
7: R22.
6: නිර්මලි හරි උත්තරේ වෙන්නෝනි R600. නිර්මලි 1987 දී අත්සන් කරපු මොන්ට්‍රියල් ගිවිසුම නිසා ශීතකරණවල CFC භාවිතය අවම වුණා. නිර්මලි මේ වෙනකොට ඔයාගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. අපි බෝනස් ප්‍රශ්න තෝරගමුද?
5: සර්ප දෂ්ටණයකදී පළමු ප්‍රථමාධාරය වන්නේ ශරීරය පුරා විස පැතිරීම අවම කිරීමයි. රෝහල්ගත කිරීමකදී සෑම රෝගියෙක්ටම එකම ඖෂධය ලබා නොදෙන අතර වෛද්‍යවරු රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර තීරණය කරනවා. අපි අහන්නේ සර්ප දෂ්ටණයක් නිසා රෝහල්ගත කිරීමකදී ලබා දෙන විශේෂ ඖෂධය වන්නේ 1. ප්‍රතිවිෂ, 2. ප්‍රතිජීවක.
6: නිර්මලි බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා ඔය අතේ තිබ්බ රුපියල් 250 මේ වෙද්දි රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. බොහොම ස්තුතියි නිර්මලි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
7: ජය වේවා.

0: අතේ තියෙන පුංචි මුදල හරියට පොඩි පැලයක් කියලා හිතන්නකො. දවසක එක මහා විශාල ගහක් කරගන්න අපි කොච්චර හීන බලනවද. ක්‍රම තියෙන්නේ තුනයි. මේ ක්‍රම තුන හරියට කළොත් එහෙම ඔයාට පුළුවන් ඕනම දෙයක් ජය ගන්න. ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතන්නකො. ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ කොහෙද ඉන්වෙස්ට් කරන්නේ. ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ කොහොමද ඒකෙන් තව මුදලක් හම්බ කරන්නේ. රයිට්? ආවහු කොහොමද තව තැනක ඉන්වෙස්ට් කරන්නේ. මේ කාරණාව දිගටම රිපීට් කරන්න ඕනේ. ලර්න්, ඈර්න්, ඉන්වෙස්ට්. රිපීට්, රිපීට්. මේක දිගටම රිපීට් කළොත් එහෙම ඔයාගේ අතේ තියෙන මුදල බලාගෙන ඉඳෙද්දි ලොකු මුදලක් වෙනවා. වැඩි පොලියක් දෙන තැනක්නේ අපි හැම වෙලාවෙම හොයන්නේ. වැඩි පොලියක් දෙන තැන කිනොත් වැඩිම පොලියක් දෙන තැනක් ගැන මම ඔබට කියන්නද? ඒ කියන්න කලින් මෙන්න මේ නම්බරේ මතක තියාගන්න. 13:19 කතා කරන්න තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. දරුවන් ගැනාගතයට, ඔබේ සිහින නිවහනට, සැනසිලිමත් විශ්‍රාමයකට මඟ කියන්න ඔබේ ස්ථාවරය හැම වෙලාවෙම ස්ථීර කරගන්න පුළුවන් තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් 10.5 වාර්ෂික පොලියක් දෙන ඒ වගේම අවුරුදු දෙකක් කල්පෙරුණාම 11.5 වාර්ෂික සඵල පොලියක් දෙන තැනක් තවත් තියෙනවද? ඉතින් අදම පියනගන්න, ජීවිතේ සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම ආයෝජනය කරන්න. එතකොට සැනසිලිමත් විශ්‍රාම දිවියකට ඔබටත් පහසුවෙන් යන්න පුළුවන්. ඒ වගේම දරුවෙක්ට දෙයක් ඕන වුණාම ආයේ බලබල ඉන්න ඕනේ නැහැ. ඔබ ළඟ සංචිතයක් තියෙනවා. ඔබට තියෙන අවශ්‍යතාවය වෙනුවෙන් වියදම් කරන්න. ඉතින් මේ හැමදේම කරන්නේ දරුවා වෙනුවෙන්නේ නේද? අපි අදම පටන් ගමු මේ වැඩේ. කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට.
1: ඉතින් අදින් මේ සතියේ වෙයිට් පස්සේ අපි අලුත් සතියකින් තමයි ආපහු මුණ ගැහෙන්නේ. ඉතින් අලුත් සතියට යන්න කලින් අපි මතක් කරන්න ඕන අපිට මැසේජ් කරලා තියන්න. අපි ලෑස්ති වෙලා ඉන්න පොකට් මනි දෙන්න. මැසේජ් කරන්න ඕනේ 0714151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: ඉතින් සතියක වැඩි ඉවරයි. බඩු හොරගත්තා. අය ලබන සඳුදා පුරුදු විදිහට උදේ පායි කාලට පොකට් මනි අහන්න. මම නිශාන්.
1: මම ආශී.

0: ඔබ නොදන්න මෙඩිසින්. ඔබ නොදන්න මෙඩිසින්.
1: ව්‍යායාම කරද්දි ඔබට හිසේ කැක්කුම ඇති වෙනවද?
0: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: තරමක වෙහෙසකාරී ව්‍යායාමයක් කරද්දි හිසේ කැක්කුම ඇතිවීම අපි බොහෝ දෙනෙකුට තියෙන අපහසුතාවයක්. බොහෝ වෙලාවට දිවීම, බයිසිකල් පැදීම වගේම බර එසවීමේ ව්‍යායාමවලදීත් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මේ විදිහට ව්‍යායාමයක් කරද්දි ඔබට හිසේ කැක්කුම ඇතිවීම අපි වෛද්‍ය විද්‍යාවේදී ප්‍රාථමික සහ ද්විතීක විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික වර්ගයේ තරම් හානිදායක තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වය ඇතිවීමට හේතු විදිහට ඔබ ව්‍යායාම කිරීමේදී විජලනයට ලක්වීම, උෂ්ණාධික පරිසරයක ව්‍යායාම කිරීම වගේම ඔබගේ හිස් කබලෙහි ඇති රුධිරවාහිනි ප්‍රසාරණ වීම නිසාත් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබ උෂ්ණාධික පරිසර තත්ත්වයන් යටතේ ව්‍යායාම කරන විට මේ තත්ත්වය වැඩිපුර දකින්න පුළුවන්. ව්‍යායාම නතර කරලා පැය කීපයක් යන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් ද්විතීක කාණ්ඩයේ යටතේ ඔබට ව්‍යායාම කිරීමේදී ඇතිවන හිසේ කැක්කුම සඳහා විවිධ භයානක හේතු තියෙන පුළුවන්. ඔබ ව්‍යායාම කරන විට ඇතිවන දැඩි හිසේ වේදනාව සමගම ඔබට කැරකවිල්ල, කලන්ත ගතිය, වමන යාම වගේම ඇස් පෙනීමේ ඇතිවන වෙනස්කම්, විශේෂයෙන්ම ද්විතීක පෙනීම, එහෙම නැත්නම් ඩබල් විෂන් කියන තත්ත්වය ඇතිවෙනවා නම්, ඒ වගේම ඔබගේ ගෙල දැඩි වේදනාවක් ඇති වෙනවා නම් ඔබට සමහර වෙලාවට මේ ද්විතීක හිසේ කැක්කුම ඇති වෙන්නේ ඔබගේ මොළය සම්බන්ධව ඇති වෙන ගැටලුකාරී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. මොළයේ ඇති වෙන අභ්‍යන්තර රුධිර වහනයන් වගේම මොළයේ අභ්‍යන්තරයේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ඇති වෙන යම් යම් ගැටලු නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඇති වෙන හිසේ කැක්කුම බොහෝ වෙලාවට පැය 24කට වඩා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබට ව්‍යායාම කිරීමේදී දැඩි හිසේ වේදනාවක් ඇති වෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011146667222 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන පෝලස්ටන් සේෆස්ට් අපාර්ට්මන්ට් experience එක OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමතන්න
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0107788 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bankwe අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: සමග Platina 100 Stylish පෙනුමයි, mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited within.
9: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011832000. NIBM The City University, the place to be.
10: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
13: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනි.
14: මොකක් හරි නෙවෙයි, ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
15: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Peters Motor Company Private Limited within.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica Lanka Tiles
17: Brand new unat registered unat three wheel ekak gannawa nam Asset Line Finance tamai liyakiyawili awamai warika pahasui three wheel potata hadisi nayak unat ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 011147 amathanna wasara 23 ka nobindu nu vishwasaya
18: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
19: SLT Mobitel Pure TV
4: වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුට
20: නොමැතු රසය ගෙනෙන ගුණ
21: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
22: සියත දිවයින පුරා

0: අඩු කරන්න. අද ඉතාම නිෂ්කලංක, ඉතාම ලස්සන දවසක් අද මේ දාශ්චර්ය නැහැ ඒකයි.
1: ඉතාම නිෂ්කලංක ලස්සන දවසක් පොඩ්ඩයි මේක හදාගන්න. ඉතින් අද මගේ සහායිකාවට විශේෂ දවසක් ආවේ නැති වුණාට ඒගොල්ලන් ගෙදර කොටහළු මංගල්‍යයක් වෙලා තියෙනවා. ගැන විස්තර අපිට කියන්න එපා කියලා තමයි අපිට ඉල්ලීමක් කරේ. ඒ නිසා අපි ගැන කතා කරන්න. ඊටත් වඩා මේක කොහොම කරාද දන්නේ. අර සිසේරියන් සත්කම් තියෙනවානේ සමහර වෙලාවට මේ අදාළ දවසටම බබා මේවා කරන අම්මා ඉපදිනුන දවසටම බවත් උපදිනවා. එහෙම කරනානේ. ඒ වගේ මේ කොටහළු මංගල්‍යයි අද ආශ්චර්යයක උපන්දිනය කියන දෙකම එක දවසේ ඉදිලා තියෙනවා. ඉතින් ආශ්චර්ය ගැන මම වචනයක් කියන්න ඕනේ. දක්ෂ, ලස්සන, හැකියාව, එතකොට හිත හොඳකම, ඒකක්වත් නැති වුණාට යාගාව හොඳ ලස්සන සෙරප්පු දෙකක් තියෙනවා. මේ මැදිරියට සෙරප්පු දාගෙන ඉන්න බෑනේ. හැමදාම එළියේ ගලවලා තියෙනවා. ලස්සනයි කියලා තියෙන්නේ ඒ සෙරප්පු දෙක. එකක් මං හිතන්නේ ඔය කොහේ හරි ගිය වෙලාවක කවර එළිය දාලා තියෙනවා දැකලා අරගෙන ආපු. අරගත්ත කන්නම් නෙවි. ඉතින් මේ එයා ඔය සුදු වෙන්න හැර මේ ඉන්ජෙක්ෂන් ගහනවා. මොකද එයා කියනවා මේ එයා ගොළුවේ තියෙනවා මේ අනේ මම ලස්සන මදි, ලස්සන නැහැ. ඒ නිසා සුදු වෙන්න ඕනේ. හැමතිස්සෙම හිතන එක තමයි ලස්සන නැහැ, ලස්සන නැහැ. මම කිව්වා ඔයා ඔය ලස්සන නැහැ කියලා හිතන එක නවත්තන්න. ඔයා ලස්සන නැහැ තමයි. ඒක අය අලුතෙන් හිතන්න යන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් ටික ගහගෙන ගහගෙන යන්න. යන විදිහට ඉන්ජෙක්ෂන් මදි වෙන මට්ටමක් තියෙනවා. රටේ වෙන මිනිහෙකුටවත් ගහගන්න ඉන්ජෙක්ෂන් එකක් ඉතුරු නැති මට්ටමක් තියෙනවා. හරි සුදුයි දැන්. කඩදාසිය වාගේ. ඉතින් මගේ සායිකාවට මොන දේ වුණත් උදේ එනවා. මෙතන කෙරෙන වැඩක් ගැන දන්නේ නැති වුණත් ඇවිල්ලා මොකද කරන්නේ, මොනවද මේ අනුග්‍රාහක බවතුන්ට අපි කරන්නේ, ඈ ඔහොමම තියෙන්න ආරිනවද නැත්නම් මොන හරි කරන, ඒව මොනවා ගැන අවබෝධයක් නැති වුණත් උදෙන්ම එන එකට අපි ගරු කරන්න ඕනේ. උදේම එනවා. රයිට්. ඉතින් ආශ්චර්ය නැගණිය, ඔබට සුබ උපන්දිනයක් වේවා. මීට වඩා හොඳ සුභපැතුම මං හිතන්නේ කොහෙන්වත් හම්බෙන්නේ නැති. අද ඉතින් මේක තනියම කරන්න සිද්ධ වෙලා තියෙනවා. රයිට්. මට ලස්සන මාතෘකාවක් හම්බුණා. මං ඒකන සෑහෙන විස්තර තොගයක් කෙව්වා. පොඩක් ඉන්න බා. දැන් ඒක හොයාගන්න විදිහ නැහැ කියලා කියන්නු. රයිට්. ඔබ අහලා තියෙනවද මෙන්න මේ වගේ වචනයක්? කෝල්ඩ් වෙල්ඩින් කියලා වචනයක් අහලා තියෙනවද? කෝල්ඩ් වෙල්ඩින්. හැම අතින්ම එක සමාන ලෝහ කුට්ටි දෙකක් සංයුතයේ පැත්තෙන්, මගේ රසායනික සංයුතයේ පැත්තෙන්, පිරිසිදුකම පැත්තෙන්, හැම අතින්ම එක සමාන ලෝහ කුට්ටි දෙකක් මේ පොළොව ඇතුළේදී නෙමෙයි අභ්‍යවකාශයේදී එකට වැදුනොත් මොහොතින් ඒක තනි කුට්ටියක් බවට පත් වෙනවා. විශ්වාස කරන්න. අභ්‍යවකාශයේදී සංයුතයෙන් පිරිසිදුකමෙන් තව පොඩි කම්පනන්ස් කියන්න පුළුවන් නම් වැඩක් නැහැ. මේ දෙකෙන් තේරුම් ගන්න හැම අතින්ම සමාන එකම වර්ගයට අයිති ලෝහ දෙකක් එකට වැදුනොත් ඒ දෙක හා වෙනවා. තනි කෑල්ලක් බවට පත් වෙනවා. මේකට කියනවා කෝල්ඩ් වෙල්ඩින් කියලා. දැන් මහ පොළොවේදී මේක වෙන්නේ නැත්තේ ඇයි? කොච්චර එක જાති ඒවා ගැටෙනවද? දැන් අපි ගමු ඇලුමෙක්ස්. ඇයි? ඇලුමෙක්ස් එකට තියලා අපි දොර ෆ්‍රේම් එකක් හදනවා. ටිකක් වෙලාවකට අපිට පේනවා දොර ෆ්‍රේම් එක තනි ෆ්‍රේම් එකක් වෙනවා. ඊට පස්සේ අපි එකට ඇලුමිනියම් දොරක් දානවා. දැන් අපිට පේනවා දොරයි ෆ්‍රේම් එකයි ඔක්කොම එකක් වෙනවා. දැන් දොර අරින්න බෑ. දැන් බිත්තිය පිටින්ම ගන්නවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ මහ පොළොවේදී? මහා පොළොවේදී මේ හැම ලෝහයක්ම වගේ මේ තියෙන ඔක්සිජන් සහ තවත් බොහෝ දේක ප්‍රතික්‍රියා කරනවා. ලෝහ එක එක වෙලාවට පරිසරය අනුව එක එක විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එකම කාමරේ තැන් දෙකක තියෙන ඔක්සිජන් ලෙවල් එකේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට මතුපිට ලේයරක වෙනස් වෙනවා. අන්න දැන් ඔබට තේරෙනවා මතුපිට ලේයරක වෙනස් නිසා, මතුපිට තියෙන ස්තරවල තියෙන වෙනස්කම් නිසා මේගොල්ලෝ හා වෙන්නේ නැහැ. වෙලාවට හා වෙන්නේ නැත්තේ. දැන් මම දැන් කියවනේ ඇලුමික්ස් කියන්නේ අද අපිට ලංකාවේ ඇලුමිනියම් වැඩකට ඇලුමිනියම් ගන්නව නම් හොඳම එක. ඒක ග්ලෝබලි සර්ටිෆයිඩ්. ලංකාවේ කවුරු හරි කියපගන්නේ මේ. ඒක ලෝකෙ පිළි අරන් තියෙනවා. ලංකාවේ හදන මේ මිඩ්ල් ඊස්ට් වලින් ඇලුමිනියම් කියන අමුද්‍රව්‍ය ගෙනහැල්ලා ලංකාවේ තමයි වැලි වැඩිෂන් එක කරලා මේක හදන්නේ. එහෙම හදපු ඇලුමික්ස් වලට අද රටවල් 17ක ඉල්ලුමක් තියෙනවා. මහා විශාල රටවල් මේ. මේ රටවල් මේ ඇලුමිනියම් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මේ බබාලා ඉන්න රටවල් නෙමෙයි. ඇමරිකාව වගේ රටවල් මෙතන ඉන්නවා. අපිට තාක්ෂණය කියලා දෙන්න දක්ෂ රටවල් ඉන්නවා. රොකට් තාක්ෂණයට පවා ඇලුමික්ස් වල පොඩි තැනක සම්බන්ධයක් තියෙනවා. ඒ සමහර ඉග්‍රිමන්ට්ස් වල තියෙන ඒගොල්ලන්ගේ නංගන් හෙලි කරන්න බෑ කියලා. ඒ නිසා අපිට තාක්ෂණය ගැන කියන්න පුළුවන් නම කියන්න බෑ. ඇත්තටම ඉතින් නම කියන්න ඕනෙත් නෑ. මේක කිව්වහම හැමෝම රොකට් අරින්නේ නෑනේ නේද? හැම තැනම බලන බලන තැන මිනිස්සු රොකට් යවනවා. රයිට්. ඉතින් එච්චර සර්ටිෆයිඩ් ඇලුමිනියම් එක මේ කෝල්ඩ් වෙල්ඩින් කියන එක ලෝකෙ තිබුණා නම් කරගන්න වෙන්නේ නැහැ. මේ මහ පොළොවේ කෝල්ඩ් වෙල්ඩින් කියන එක නැහැ. අභ්‍යවකාශයේ තමයි තියෙන්නේ. මේක හරි අපූර්ව තැනක් තියෙනවා. මම මේක මිනිස්සුන්ට සම්බන්ධ කරලා බැලුවා. ඔබේ යාළුවෝ ගැන හිතන්න. සමහර යාළුවෝ ඉන්නවා නිකන් බොක්කේ යාළුවෝ. ඇඟේ ඉන්නවා වගේ, ලේ වගේ යාළුවෝ ඉන්නවා නේද? අන්න යුනිෆයිඩ් වෙලා. එක තනි කෑල්ලක් වගේ දැනෙනවා. සමහර කපල්ස් ඉන්නවා ගහට පොත්ත ඇලුනා වගේ ඇලිලා ඉන්නවා. ඒ මාර සම්බන්ධකම් මගන සංසාරගතව ගේන බැඳීම්. දැන් මම අපේ ෆැමිලි එක, මමයි වයිෆුයි. එහෙම නෑ, බය වෙන්න එපා. එහෙම නෑ, එයාට මාව සකයි, මට එයාව සකයි ක්‍රමයට තමයි අපි යන්නේ. අපිට එහෙම ලොකු අර අභ්‍යවකාශයට ගියත් සෙට්ටෙන් මට්ටම නැහැ. බය වෙන්න එපා. සමහරට තාම හොඳට ඉන්නවත් දන්නේ නැහැ. බය වෙන්න එපා. නමුත් එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා. බලන්න එකම වර්ගයේ පිරිසිදු එකම සංයුතිය තියෙන මිනිස්සු හම්බුනහම පටස් ගාලා බැඳෙනවා. උන්දලා යාව ජීව මිත්‍රයෝ වෙනවා. සමහර අය කසාද බඳිනවා. ඒ වගේම එකම ගේ ඇතුලේ විරසක මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඔබ දන්නවද මේ පොළවේදී අපිට මේක සිමියුලේට් කරන්න පුළුවන්. අපිට රික්තකයක් හදන්න නෙමෙයි, අපිට පුළුවන් පීඩනය වැඩි කරලා, සංයුතියෙන් ටිකක් සමානකම් තියෙන යකඩ කුට්ටි දෙයක් කරන් පීඩනය වැඩි කරලා යුනිෆයි කරන්න, තනි කුට්ටියක් කරන්න. ඒක නම් ඔබට තේරෙනවා නේද? පීඩනය වැඩි කරනකොට උෂ්ණත්වය ඉහළ යනවා. එතන මොලකියුල්ල ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න බන්ධන හැදෙන්න පටන් ගන්නවා. ඒ දෙන්නව තද කරලා තිබ්බහම. ඒ වගේ පීඩනය වැඩි වෙච්ච වෙලාවට අපේ කොච්චර වෙනස්කම් තිබුණත් අපි එකතු වෙනවා. පීඩනය වැඩි වෙච්ච වෙලාවට කොයි වගේ වෙලාවටද? අර්ගලයේ වගේ වෙලාවට. ඔබට පේනවද මේවා යුනිවර්සල් සම්බන්ධකම් තියෙනවා. අපිට යාළුවෝ හම්බෙන්න අපිට හතුරු හැදිලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ට අපිව පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා ඔබට මේ කෝල්ඩ් වෙල්ඩින් කියන තීරයෙන් පොඩි අදහසක් ගන්න බෑ වගේ නේද? හොඳයි. හැබැයි ඔබ ඇලුමිනියම් ගන්නව නම් අනිවාර්යෙන්ම ඇලුමික්ස් ගන්න ඕනේ කියලා මතක තියාගන්න. ඒක ලංකාවේ කවුරු හරි හොඳයි කියප එකක් නෙමෙයි, මුළු ලෝකෙම හොඳයි කියලා අහගත් එකක්.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: Stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 hada weda karya david peters motor company private limited within
3: asimanthika avakashayaka apurvathaya athidinna sri lankave anargathama nimave vishalathama pramane porcelain tile ekathuwa majestica lanka tiles
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52 වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
7: 13.19 කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 WhatsApp කරන්න.
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700
4: අද විතරයි සිකුරාදා
5: සියත දිවයින පුරා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555
1: අමතන කෑමක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111732 තහා NIBM the city university the place to be
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB minus stable outlook
9: මොළඹේ අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දෙක ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්බල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදේ අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
12: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
11: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
12: දැන් මම තන්න
13: 0112200026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නීලවිකාශය.
15: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
16: ඉස්වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: Να σίγουρα
1: හතරවටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: අයිබෝවන් අදත් පත්තරේ විස්තරේ අරගෙන ආවා. පත්තර ටික අතට ගන්න කලින් මම මතක් කරන්නම් අපිත් එක්ක රැඳිලා ඉන්න අනුග්‍රහක බවතුන්න රත්රන් අයදින ඉස්තරම්ම තැන CDB රන් අය අදත් අපිත් එක්ක ඉන්නවා. අඩුම පොලියකට ඉහළම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පත් වලට රන් සහනයක් දෙන්න CDB රන් අය ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අදම CDB ශාඛාවක් වෙත එන්න, නැත්නම් කෝල් එකක් දීලා අහන්න වැඩි විස්තර 011 7383 388. ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන මතක් කරගෙන යන්නම්. ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔබට පුළුවන් රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ලබා ගැනීමේ ඒ මහඟු අවස්ථාව උදා කරගන්න. ඔබ මේ දවස්වල මොකක් හරි ඉදිකිරීමක නිරත වෙලා ඉන්නවා නම් මේ ඉදිකිරීමට අදාළව ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ස්ලයිඩින් ඩෝස්, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් වගේ ඕනෑම කටයුත්තක් ස්විස් ටෙක් ඇලුමිනියම් එක කරගන්නවා නම් කීයක් යනවාද කියලා ඔබේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටකින් කොටේෂන් එකක් ගන්න. ඒ කොටේෂන් එක 076 780 7000 වට්සප් කරලා ඔයාගේ වැඩේ කරගෙන යන්න. වැඩේ කරලා ඉවරුනහම ස්විස් ටෙක් එකෙන් වැඩේ ඉන්ස්පෙක්ට් කරලා ඔයාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලායි තියෙන්නේ. මං එනවා පත්තරවලට. දිනමින පත්තරේ ඉස්සෙල්ලාම අපි බලමු. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෝක බැංකුව කියයි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ධනාත්මක වර්ධනයක්. දරුණු ආර්ථික අර්බුදය නිමා කරමින් වර්තමානයේ ලබා තිබෙන සාධනීය ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරමින් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නිල වශයෙන් නම් කරලා තියෙනවා කියලා දිනමින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. තව මෙහෙම පුවතක් දිනමින වාර්තා කරනවා. මේක වෙන කිසිම පුවත්පතක හෝ කොහෙවත් දැක්ක ප්‍රවෘත්තියක් නෙවෙයි. ඉයර්ෆෝන් ගසාගෙන පාරේ ගියොත් නඩු, අනතුරු වළක්වන පියවරක්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මෙහෙම කිව්වා කියලා තමයි තියෙන්නේ. හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් පැළඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසුවා කියලා කියනවා. මේවා පැළඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් පදිකයන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතින බවත්, මේ ආකාරයෙන් ගමන් ගන්නා පදිකයන්ට දැනට අවවාද කිරීම පමණක් සිදු කළද ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් හෙතේම ප්‍රකාශ කළා කියලා කියනවා. ඉතින් ටිකක් මරු තත්ත්වයක්. ඉතින් රටේ කියන්නේ ජනතාව ඔක්කොමල බබාලා පොලිසිය විතරයි වැඩි හිටියෝ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඉතින් මේ බබාලා ඉන්න කොට ජනතාව, ඉතින් පොලිසිය බබාලව හදන්න, බබාලා කණ්ඩ ඕනේ කොහොමද, බබාලා පාර යන්න ඕනේ කොහොමද නේද, බබාලා කතා කරන්න ඕනේ කොහොමද, ආදී හැම එකම පොලිසියෙන් තමයි ඉතින් පාලනය කරන්නේ. අනේ මේ පොලිසිය නැතුව ඉතින් නේද අපි ජනතාව මොනවා කරගනි දන්නේ නැහැ නේද. ඉතින් පොලිසිය තමයි ඉතින් අපේ පිහිටට ඉන්නේ හැම දෙයකදීම. අරුණ පත්‍රයට මං එනවා. කෙහෙල් බද්දර පද්මේ සමග දුරකථන සංවාද පැවැත්වුවා දැයි SDIG වරුණගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි. සංවාද 100කට වඩා හමු වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් අපි පාරේ යනකොට සංගීතයට සවන් දෙනවද කියලා හොයන්නත් ඉන්න පොලිසිය පාතාලෙත් එක්ක ගනුදෙනු කරලද කියලා තමයි ඉතින් මේ අරුණ පත්තරේ හෙඩ්ලයින් එකෙන් කියවෙන්නේ. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. එහෙම තමයි අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන. කෙහෙල්බද්දර පද්මය සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක තොරතුරු විශ්ලේෂණය කිරීමේදී හෙළිවී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සමග පද්මේ දුරකථන සංවාද පවත්වා ඇති බවයි. දුරකථන සංවාද 100කට අධික සංඛ්‍යාවක් එලෙස තිබී සොයා ගැනීමත් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා කියලා කියනවා. ඉතින් පාතාලයයි පොලිසියයි තෙල් ලැහඬ බැරි විදිහට තදින් සම්බන්ධ බව අපිට වරින් වර ලැබෙන ප්‍රවෘත්ති වලින් පේන්න තියෙනවා. ඒ අතරේ සමහර පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මිනිස්සු පාර යනකොට මියුසික් අහනවද කියලා හොයන්න තමන්ගේ කාලය වැය කරනවා. මුරපද නොදී ඉන්න සලේගෙන් අභියාචනයක් උදය ගම්මන් පිළ කියයි. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජ ජෙනරාල් සුරේෂ් සලේට අයත් ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද එහෙම නැත්නම් පාස්වර්ඩ් ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළත් එම මුරපද නොදී සිටීමට අදාළව ඔහුගේ නීතිඥයන් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැයි පිවිතුරු හෙළවුරුම නායක හිටපු ඇමති උදය ගම්මන්පිල පවසයි කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අධිකරණය කළ නියෝගයට ගරු කරනමුත් අදාළ මුරපද ලබා නොදී සිටීමට හේතු කිහිපයක් සඳහන් කරමින් හෙතෙම කියා සිටියේ විමර්ශනයකට අදාළව සැකකරුවන්ට බල කිරීමට අධිකරණයට වුවද අයිතියක් නොමැති බවයි. ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ බුද්ධි තොරතුරු සපයන්නන් පිළිබඳව අතිශය සංවේදී තොරතුරු ඇතුළත්ව ඇති බවත් බුද්ධි නිලධාරියෙක් විශ්‍රාම ගියත් තොරතුරු කරුවන්ගේ අනන්‍යතාවය අදාළ නිලධාරියා සතුව තිබෙන බවත් ඔහු සඳහන් කළේ. බලන්නති මේ බුද්ධි නිලධාරියා නේද? කෑමනුකාම ඇරෙන්න පවා හැදුවා තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියන්න සූදානම් වුණා මේ බුද්ධි තොරතුරු ලබා දෙන අයගේ ඒ අතිශය සංවේදී අනන්‍යතාවයන් සංගවා තබා ගැනීම වෙනුවෙන්. ඉතින් මේ ඇත්තටම මේ පාස්වර්ඩ් නොදී ඉන්න හදන්නේ ඉතින් තනිකරම ඒ බුද්ධි තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය රැකගැනීමේ මහඟු අභිලාෂයෙන් වෙන්න ඇති කියලා නේද? අපිට එහෙම හිතන්න පුළුවන්. ඉතින් එහෙම නෙව කියන්නේ නේද? ෂෝක්. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එනවා. ලංකාදීපෙත් හෙඩ්ලයින් එක SDIG වරුණගෙන් CID පැය 4ක් ප්‍රශ්න කරයි කියන එක. ඒ අතරේ තහනම් පිරමීඩ කොම්පැනි 25ක් මහා බැංකුව ප්‍රසිද්ධ කරයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරලා තියෙනවා. තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අලුතින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ සමහර ඒවා පවත්වගෙන ගියාට දැන් එහෙම නැහැ. දැන් නැති ආයතනක් තියෙනවා ඇති මෙතන. ආයතන 25 වන්න නම් කරලා තියෙනවා ලංකාදීප පත්‍රේ. අරගෙන බලන්න එක එක අයට අහුවෙලා රැවටිලා සල්ලි දාන්න කලින් කීප සැරයක් හිතන්න. ගොවීන්ට කෙනා බඩඉරිඟු බීජ දේශපාලන හිතවතුන්ට බෙදා දීලා හිටපු නියෝජ්‍ය ඇමති SM අධිචෝදනා. බඩඉරිඟු ගැටෙන් පවා ඉතින් හොරකමනම් කරලා තියෙනවා අපූරුවට. දිලිඳු ගොවීන්ට සහනදායී මිලට දීම සඳහා රජය මගින් ගෙන්වන ලද බඩඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් මගින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2,000,000,000 අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරු නඩුවේ අධිචෝදනා පත්‍ර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාට බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද ප්‍රේමරත් මහතා ඔහු අපමත මුදා හැරීමට ඊයේ නියම කරලා තියෙනවා කියලා කියනවා. ඒකේ ඇත්තටම දේශපාලන වාසි ගැනීමේ අරමුණෙන් සිය දේශපාලන හිතවතුන් මගින් බෙදා දීලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ අර බෙදන කෙනාට ලකුණු වැටෙන විදිහට ඒක පාවිච්චි කරලා තියෙනවා කියලා. අපි බලමු ඉතින් ඒ නඩුව කොහෙද යන්නේ කියලා. දැන් අධිකරණේ කාරණාව තියෙන්නේ. පත්‍ර වල ප්‍රවෘත්ති ටික අවසන් කරන්න මම ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ පාවිච්චි කරන්න හිතුවාද. දේශපාලඥයෙක් සහ සාමාන්‍ය වැසියෙක් අතර කතාබහ. පුරවැසිය අහනවා, සෑර් එකතු වෙනවද අර ආණ්ඩු පෙරලන වැඩේට කියලා කිව්වහම දේශපාලඥයා කියනවා, මේ තාම අපේ පවුලේ කාටවත්ම නඩුවක් වැටිලා නැහනේ කියලා. පවුලේ කාට හරි හිතවත් කාට හරි නඩු වැටිච්ච අය, නඩු වැටෙන්න කිට්ටු අය ඔක්කොම එක ගොඩකට එකතු වෙනවා කියලා තමයි පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකෙන් කියන්නේ. යන්න කලින් මතක් කරන්නම්, ඒ අපිට අද දවසේ අනුග්‍රහය දැක්වූ තවත් සාදර අනුග්‍රාහක භවතෙක් ගැන. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් X55. මේ වෙනකොටත් 1500ක් විතර විකුණලා ඉවරයි. පාර්ට් බැස්සොත් දකින්න තියෙනවා මේ SUV එක. මේකේ කාර්යක්ෂමතාවය ඉතාම ඉහළ බව තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් අපිට කියන්නේ. ලීටර 1.5ක ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකකින් මේ වාහනේ දුවන්නේ. අශ්ව බලය 185ක් දක්වා බලය ඉහළ ඔසවන්න පුළුවන්. NM305ක ටෝක් එකක්, ගියර් 7ක ස්මූත් ගියර් 7ක ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් එක්ක මේක නගරයේ පැද්දත් දුර ගමන් සඳහා පාවිච්චි කළත් ඒ ගමන් දෙකේදීම විශිෂ්ට කාර්යක්ෂමතාවයක් සපයා දෙන වාහනයක්. අදම දුරකථන ඇමතුමක් දීලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගෙන ගිහිල්ලා බලන්න. මෙන්න දුරකථන අංකය 01147670678. ඒ විස්තරය ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් කියන අබෙදා හරින බයික් X55 ගැනයි. එහෙමනම් මේ සතියට අපි පත්තර කියවල ඉවරයි. ලබන සතියේ නැවතත් හමුවෙමු. සුබ සති අන්තයක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
0: 98.2 98.4 සියත

0: किया था टॉप स्टोरी
1: कोलंबो अतुलु प्रदेश रसकट चलकपातुवाक කොළඹ සහ යවට ප්‍රදේශ රසකට හෙට පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරය, දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලට සහ බතරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ රාජකීය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඊට අමතරව මිරිහාන, මාතිවිල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරකොඩවත්ත, කඩුවෙල, මහරකම, වරලස්කමෝ සහ පිළියන්තල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා. දැන් විදෙස් පුවතක්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසිවාරයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු නියෝජිත මයික් වෝල්ටර්ස් සඳහන් කළේ ජාත්‍යන්තර මුහුදු මාර්ග වසා දැමීම පිළිගත නොහැකි බවයි. ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් වීමත් සමග ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලද පහළ ගියා. ආසියානු වෙළඳපොළට වැඩි වශයෙන් ඉන්ධන සපයන බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 76.8 පමණ අගයකයි. ඇමරිකාවේ WTI වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 67.87 ලෙසයි.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: දිවයින පුරා

0: මේ වෙලාවේ පාරට බෑපෑයි දැනගන්න ඕනේ මේ අවස්ථාව වෙනකොට. ලංකාවේ ලොකුම උපන්දින සාදයට සාදේ සඳහා බෝගහවිල පාරේ ලොකු සූදානමක් තියෙනවා. අර දානකවල වලට කියන පුටු ගෙන හැල්ලා ඔච්චර ලොකු එකක් වුණත් අර කරන්න එහෙම තමයි. ඉතින් එහෙ කරන්නේ අද ආශ්චර්යස් බර්ත්ඩේ. එයාගේ මං ආසම දේ තමයි කිසිම කෙනෙකුගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ. මං වගේ නෙමෙයි. මන්න අර හැම වෙලාවෙම තෑගි බලාපොරොත්තු වෙන මොනවා හරි තෑග්ගක් කවුරු හරි දෙයි. ඉතින් කාට හරි මගේ බර්ත්ඩේක මතක තියේ එහෙමවත් සුළුවෙන්වත් බලාපොරොත්තුවක් තියෙන තෑගි ගෙනියන්න එපා. හුඟක් වෙලාවට ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඔබට තියෙන වචනයක් මතක තියාගන්න. මේක ටිකක් අමාරුයි මතක තියාගන්න මේ වචනේ. අහලා තියෙනවද බලන්න, කෝපස් කොලෝසම් කියලා වචනයක්. කෝපස් කොලෝසම් තේන්නම් බරුවට දන්නවා කියන එපා. මාත් මේ දැනගත්ත ඊයේ. හැබැයි ඊයේ ඇඳලා මම මේකනේ හෙව්වා, කෝපස් කොලෝසම්. අහලා ඇතින මේ විද්‍යාවේ ඉගෙන ගත්ත කාලේ අපේ තියෙනවා අර්ධ මස්තිෂ්ක දෙකක් තියෙනවනේ. මොලේ කැලේ දෙකක් තියෙනවා. වම් මොලය සහ දකුණු මොලය. මේ වම් මොලේ සහ දකුණු මොලය කියන දෙක යා කරන පාලමක් වගේ එකක් තියෙනවා. ස්නායු තන්තු මිලියන 200ක් 250ක් විතර වගේ. ඒ වගේ ගානක. ඉතින් ඒ වගේ ඒවට ඉතින් අර ඒ වගේ රෑන්ඩම් ගණන් තමයි දෙන්නේ නිකන්. 200ක් 250ක්. ස්නායු තන්තු මිලියන 200ක් 250ක් අතර ගානකින් මේ වම් මොලේ සහ දකුණු මොලේ හා වෙලා යා වෙලා තියෙනවා. ඔබ සමහරවිට ෆිල්ම්ස් වලම දැකලා තියෙනවා නේද, පොඩි හීනි නිකන් චූටි ඊරි වගේ ව මිලියන් ගණන්. අන්න එහෙම හිතන්නකෝ. ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් සටපටි ගාලා එහෙට මෙහෙට ගිහලා තමයි මේගොල්ලෝ කනෙක්ට් වෙලා කෝඩිනේට් කරන්නේ. එතකොට මේක කියන්න හිතුවේ මෙන්න මේ කාරණාව නිසා. සමහර වෙලාවට මේ සමහර ලෙඩ්ඩුන්ට වදගෙන අපි නම් භාෂාවෙන් කියනවා මේ ෆිට් එක හැදෙනවා කියලා. ෆිට් එක හැදෙනවා. ඒකෙත් ඒ ෆිට් එක හැදෙන එකේ තියෙනවා වෙනම ලෙවල්ස්. එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියාම තමන්ගේ බොඩි කන්ට්‍රෝල් එක තමන්ට සම්පූර්ණයෙන්ම නැහැ. කියන්නේ තමන් මිනිස්සෙක් වෙලා හිටියට මුකුත්ම කරගන්න බැරි වෙනවා. ડોක්ටර්ස්ලා මේකට කරන වැඩක් තමයි ඩෙලිබරේට්ලි. ඒ කියන්නේ තීරණයක් අරගන්නවා මේ වම් මොලේ සහ දකුණු මොලේ අතර තියෙන මේ පාලම කපලා දාන්න. එහෙම කරපු ඔපරේෂන්ස් ලෝකේ තියෙනවා. එහෙම ඔපරේෂන් කරාට පස්සේ විශේෂ සංසිද්ධියක් මේගොල්ලන්ට හවු වෙනවා. නිකන් හිතන්නකො මෙන්න මෙහෙම එකක්. ඔයා දැන් කතා කරනවා. ඔයා කතා කර කර ඉන්නේ නැද්දි එකපාරටම ඔයාගෙම අතක් ඇවිල්ලා පිටමිනිහෙක්ගේ අතක් වගේ ඔයාගේ කට වහලා මිරි කනවා. පිටමිනිහෙක්ගේ වගේ. ඊට පස්සේ හිතන්න, ඔයා දැන් ෂර්ට් එකේ බොත්තම් දාගෙන යනවා. එක අතකින්. අනිත් අතින් ඇවිල්ලා යන වචන නෑ, ඇක්ෂන් විතරයි. කන බොත්තම් ගලවගෙන යනවා. ඔයා කඩේකට යනවා. ඔයා ගහන මොනවාගේ එකක්ද බැලුවේ? රතු පාට ටී-ෂර්ට් තියෙන මල්ලි. රතු පාට ටී-ෂර්ට් තියෙන ටී-ෂර්ට් ඔක්කොම සාමාන්‍යයෙන් දානවනේ. හොඳ බිස්නස් කාරයෙක් රතු පාට ටී-ෂර්ට් එකක් විතරක් දීලා ඉන්නේ. මුළු රාක්කෙම තියෙන ඒවා දානවා. මම ඒවා දැකලා තියෙනවා සමහරවිට ටැමිල්. එතකොට අපේ මුස්ලිම් සහෝදරයන්ගේ වෙළෙන්දුන්ගේ කඩවලට ගියාම මාර බිස්නස් සෙන්ස් එකක් නේ තියෙන්නේ. බිස්නස් එක කරන තැන නිකන් අපිව නිකන් අපේ ඔබ්ලිගේෂන් එක දැන් නම් මෙතනින් නම් මුකුත් නොගිය අරන් නොගියොත් නම් එච්චර හරි නෑ කියලා. හරි හැම එකක් තිබුණ නැතත් නිකන් ගන්න හිතෙන මට්ටමට නිකන් අපිව මානසිකව තල්ලු වෙනවා. ඒ අර මේසි උඩ දාන දෙමිල්ලට සාරි කඩවලට එහෙම ගිහින් බලනකො සාරි 250ක් උතර මේසි උඩ දානවා. නොගෙන එන්න විදියක් නෑ එහෙම කරපුවම. එහෙම දානවනේ. ඉතින් රතු ටී-ෂර්ට් එකක් වගේ මම බැලුවේ මල්ලිකම් අරු රතු නිල් ගහකොළ ඔක්කොම දානවා මේසි උඩට. ද රතු පේනවා. ඔබට රතු ගන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඔබේ අත යනවා නිල් පාටේවට. ඔබ කියන ඔබ නිල් පාට එකක් අරන් අතේ තියන් ඉන්නවා. එතකොට එහෙනම් සර් රතු නේද ඕනේ? ඔව් රතු තමයි. රතු තමයි ඕනේ. සර් නිල් පාට නෑ රතු ඕනේ. හැබැයි ඔබ අතේ තියන් ඉන්න නිල් පාට එක. මේ බ්‍රේන් හාෆ්ස් දෙක අතර තියෙන මේ කනෙක්ෂන් එක කපපුවාම සයන්ටිස්ට්ලා කියනවා මුන් දෙන්න දෙන්නෙක් විදියට මිනිස්සු දෙන්නෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියලා. ඔබ දන්නවද අපේ වම් මොලේ අපේ වම් මොලෙන් කරන වැඩ මං කියන්නම්. වම් මොලේට තමයි කතා කරන්න පුළුවන්. ඒකා තමයි වචන දන්නේ. භාෂාව දන්නේ වම්මොලි. ගණන් හදන්න දන්නේ වම්මොලි. තර්ක කරන්න දන්නේ වම්මොලි. විශ්ලේෂණය කරන්න දන්නේ වම්මොලය. එතකොට දකුණු මොලය. දකුණු මොලයට පේනවා. දකුණු මොලයට ඇහෙනවා. දකුණු මොලයට තේරෙනවා. හැබැයි දකුණු මොලේ ගොළුයි. එයා භාෂාව දන්නේ. එයා භාෂාව දන්නේ. ඒ නිසා සමහර වෙලාවට දකුණු මොලේට සිතුවිලි වචන කරන්න බැරි නිසා කේන්ති යනවා කියලා කියනවා. මල්ල පනිනවලු. එතකොට වම් මොලෙන් කියලා කරලා නටන්න හදන දේවල් දකුණු මොලෙන් නවත්තගෙන නවත්තගෙන යනවා. කොහොමද ඉස්සෙල්ලම්? මං හිතන්නේ මට වෙලා තියෙන්නේ ඒක තමයි. කිසිම වැඩක් හරියට කරගන්න බැරි එකද දන්නේ. වම් මොලේ හා කියනවා, දකුණු මොලේ බෑ කියන වගේ වැඩත් අපිට මේ වෙන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕන. මේක පරිශන ගණනාවකදී මේක ඔප්පු වුණා. මට හිතා ගන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරගන්න බැරි වුණාම දකුණු මොලේට මොන්න තරම් කේන්ති යනවා ඇද්ද? වම් මොලේ යාට හිතන හැම දෙම එයා කියනවා. එයාට වචන පෙන්වන්න පුළුවන්. එතකොට කෙනෙක් යෝජනා කරොත් එහෙම මෙහෙම. එතකොට වචන කරගන්න හැකියාවක් නැති, භාෂාව හැන්ඩල් කරන්න දන්නේ නැති දකුණු මොලේ කියන්නේ අපේ ගට් ෆීල් එකද නෙමෙයි, ඒක නෙමෙයිද? දැන් අපේ ගෙදර ඉඳලා රස්සාවට එන්න පාරවල් තුනක් විතර තියෙනවා. මම හැමදාම උදේට එනවා කල්පනා කරනවා, මේ පාරේ යනවද අර පාරේ යනවද අර පාරේ යනවද. ඔය සමහර වෙලාවට මට නිකන් පොඩි නිකන් සිහිනයක් වගේ සිතුවිල්ලක් එනවා, ඔන්න ඔතනින් දාලා යමන් කියලා. නමුත් මං හිතනවා පිස්සු කතා අරන් එපා, අන්න අරක යනවා මම කියලා යනවා. එහෙම ගිය හැමදාම මට එක්කෝ ට්‍රැෆික්, එහෙම නැත්තම් වෙන මොනවා හරි එදා දවසට අපේ එක එක දවස් තියෙනවනේ. පිස්සෝගේ වාහන එල ඕන දවස් තියෙනවා මිස්සු පාරේ. අවසිහියෙන් එල ඕන දවස් තියෙනවා. මෙලෝ සංසාරික කලබලයක් නැතුව පාර යන මිනිස්සු හම්බෙන දවස් තියෙනවා. එහෙම දවස් තියෙනවා පාරේ. හැම එකාම ඇඟට කපනවා වගේ හිතන දවස් තියෙනවා. අතුරු පාරවල් යනකල මියෙම්වා රැකෙම්වා කියලා දකින දකින මිනිහා දාන එහෙම දවස් තියෙනවා. ඔන්න ඔය වගේ ඒවා සෙට් වෙනවා. ඇයි? මම අර ගට් ෆීල් එක වගේ අර හුළඟක් වගේ ඇවිල්ලා කියලා අදහස ඒක ස්කිප් කරපු නිසා. දැන් මම පුරුදු වෙලා ඉන්නවා හිතට දැනෙන වචන නොවෙන පළවෙනි සිතුවිල්ල අනුව වැඩට එන්න. ඒ ට්‍රැෆික් හම්බෙලා දිනවා. ඇත්තටම ප්‍රශ්න අඩුයි කියලා මට හිතිලා තියෙනවා. දැන් මිනිස්සේ කමුණාම අපි ඇත්ත අපි කතා කරනවා. කතා කරන අස්සේ මොකද්දෝ සිතුවිල්ලක් යන, මම හොඳෝ කතා කරනවා. එතකොට මේ බබා පැටියෝ දන්නවනේ අපි අර මගේ පාට් පැටියෝ දකුණු කොරියාව කියලා බලන කොරියාව ඇල්ලුම වචනයක් තමයි ඔය කියන්නේ. ඔන්නේ පැටියෝ ඉතින් ඔනම් පැටියෝ පැටියෝ ගාලා බඩු පැටි හතරක් දාගත්තා. අපිට හැකියාව නැහැ. අපිට හැකියාව නැහැ. එහෙනම් මට අපි පොඩි එක පොඩි බඩු පැටිය හරිම දුකින් ඉන්න. ආයකනේ මං කියන්නේ ලස්සනට කතා කර කර ඉන්නවා මිනිහෙක් එක්ක ඔබ. ඒ අතරේ මොකක්ද එකක් යනවා? මූණන් හරියන්නේ නැහැ. හරියන පොරක් නෙමෙයි. සෙට් නැහැ. මේක මොකක්ද අවුලක් තියෙනවා. යාමුතු જાතිය පොරක්. මේ කතා කරන අස්සේ කවුද බං ඒව හිතන්නේ? දකුණු මොලය. පිස්සුවක් නේ. ඉතින් ඔබට ආසයිද ඉතින් කොලොසම් එක එහෙම කපාගන්න? කෝපස් කොලොසම් එක කපාගන්න ආසයිද? ආසයිනම් බලමු අපි කරද්ද දාලා කරමු. මේක එක්ස්පීරියන්ස් කරන්න ආසන. රයිට්. දැන් බලන්න. අපි නිකන් අනුග්‍රාහක බවතුන්. ගැන අපි එහෙම කනෙක්ට් කරලා බලමු. අපි ගමු කොම්බැං. මේ දවස්වල අපි කියනවා ඔන්න කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගන්න ඕන මිනිහෙකුට. ආයි කිසිම කතාවක් නැහැ. කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එක හම්බ වෙනවා තමන්ගේ account එකට. ඒ වෙලෙම දෙනවා. ඉස්සර නම් පස්සෙන්ද ගිදට ලියුමක් දාලා එවන්නම් ඕම දෙනවා. දැන් එව නැහැ. දෙන්නෙන් දෙයා කියන්නේ ඒකට තමයි. මේ account එක අරන් යනකොට සර් තප්පරයක් ඉන්නවා. මෙන්න card එක දුන්න Combank debit card. Commercial bankuen ඔබට කියනවා මෙහෙම. මේක මේ ගිය මාසේ ඉවර වෙන්න තිබුණා. මොකක් හරි හේතුවක් නිසා තව මාසයකට මේක දැන් මම දික් වෙලා තියෙනවා. අපිට කමන්නේ ඇයි කියලා. අපි වැඩේ කරගමු. කෑෂ් පාවිච්චි කරනවට වඩා මං ඔබට කියනවා කෑෂ් පාවිච්චි කරනවට වඩා ඔබේ සල්ලි account එකේ තියෙනවා ඔබ ප්ලාස්ටික් කාඩ් එකක් විතරක් අරන් යනවා. මේක කෑෂ් වලට වඩා කොච්චර අවදානම අඩු එකක්ද? හිතන්න පර්ස් එක නැති වුණා කියලා. කෝල් එකක් දීලා කාඩ් එක කැන්සල් කරන්න විතරයි තියෙන්නේ. ඔබේ සල්ලි කාටවත් අදින්න බෑ. හිතන්න කෑෂ් පිටින් ඔබේ අර පොල් ගෙඩියක් විතර තියෙන පර්ස් එක නැති වුණා කියලා. කෑෂ් වල නම ගහලා නෑ. කෑෂ් ටික ගල්. ඒක ඔබට හයි කවදාවත් හම්බෙන්නේ නෑ. ඔය මෑතකදී මගේ යාළුවගේ පර්ස් එකක් නතර වෙලා මම නතරලා නෙමෙයි නැති වෙලා. දැන් ඉන්න ඩ්‍රයිවිං ලයිසන්ස් නරව මේ ඔක්කොම. මෙන්න මේ ඊයේ පෙරේද වෙනකොට මේ සල්ලි ටික තිබුණේ නෑ. පර්ස් එක ගේ ඉස්සරහා කානෝට විසිකලා ගිහලා තිබුණා. ගේ ගාව තමයි පර්ස් එක වැටලා තියෙන්නේ. සල්ලි ටික අරගෙන පර්ස් එක කානෝට විසිකලා ගිහලා තිබුණේ. ඒක හම්බුණා. ඒක ලොකු දෙයක් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ගන්නවා කියන්නේ. ඉතින් මේ ඊට වඩා ලේසි නේ කොහේ හරි රටක සිටිසන් ගන්න එක. නැතුවෙච්ච ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ID එකක් ගන්න තියෙන ප්‍රොසෙස් එක බලපුවාම ඊට වඩා ලේසි රටක මේ පුරවැසි භාවය ගන්නවා කියන්නේ. ඉතින් මම මේ කියන්නේ කාඩ් එකක තියෙන ආරක්ෂාව. කවුරුවත් දැන් මේ දවස්වල නිකන් මොලේ එක මංචාඩියක තියෙන මිනිහෙක් පර්ස් එකක් උස්සලා කාඩ් එකකින් ගනුදෙනු කරන්න යන්නේ නැහැ. කාඩ් එකෙන් ගනුදෙනු කරපු තැන ඉඳලා ඒක ක්‍රෙඩිට් කාඩ් වෙන්න ඕනේ, ඩෙබිට් කාඩ් එකටත් ඒ පව එකම තියෙනවා. කොහේ හරි ගිහලා ඇතුල්ලුවා නම් කවුද කින්ද මන්ද කොහෙද ගියේ කීයටද වෙලා විඳලා කීයක් මේවා කළාද ඒ ටික ඔක්කොම එනවනේ. බෙල්ලෙන් ඇල්ලුව හැකේ. ඒ නිසා ඔන්න කාඩ් එකේ තියෙන ආරක්ෂාව. කමර්ෂල් බැංක් එක ඔබට දීලා තියෙන මාර චාන්ස් එක. ඒගොල්ලෝ තදන්නේ මේ අර කෑෂ්ලස් ගනුදෙනු යන්න. අපිට දැන් ලෝකෙ ඉස්සරහට මේක කරන්න වෙනවා. කෑෂ් අතේ තියාගෙන ගනුදෙනු කරන්න බැරි තත්ත්වයක් එනවා. එහෙම එනවා. එතන තමයි අපි යන්නේ. බුලත් විට කඩේ දවසක පොයින්ට් ඔෆ් සේල් පොස් මැෂින් එකක් තියෙන දවසක් එනවා. දොඩම් කඩේ කුඩේ ගහලා විකුණන තැන මැෂින් එකක් තියලා තියන්න වෙනවා. එතන තමයි මේ යන්නේ. හැමෝටම ටැක්ස් ගෙවන්න වෙනවා. එතකොට මෙච්චර ටැක්ස් කියවන්න ඕනේ නැහැ කියලා මං හිතන්නේ. අන්න ඒ කරලත් මෙච්චර ටැක්ස් කියවන්න නම් අන්න ආණ්ඩුවට කතා කරාට කමක් නැහැ. දැන් හැමෝම වගේ ටැක්ස් කියවනවා. ඇයි මේක අඩු කරන්නේ නැත්තේ? ඕකේ, රයිට්. ඉතින් ඔබ කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා මාසෙකට රුපියල් 20,000ක වියදම්. මොනවද මෙයා 20,000ක් කියන්නේ? කඩේට ගිහලා බඩු කාගිල්ස් එකට යනවා. ඈ බඩු ටික ගන්නවා. වාහනේ සර්විස් කරනවා. තෙල් ටික ගන්නවා. ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල ගෙවනවා. ඔය ඔක්කොම කාඩ් එකකින් ගෙවන්නකෝ. 20,000 මෙහෙම යන්නේ. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ හම්බෙන දේවල් ටික කියන්නම්. ජයග්‍රාහකයෝ 1000ක් හදනකොට 1000න් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමතිකන 1000න් එකෙක් වෙන්න බැරිද අපිට? කොහොම හරි කරලා ෆ්‍රිජ් එකක්, ස්මාර්ට් ටීවී එකක්, වොෂින් මැෂින් එකක්, මයික්‍රෝවේව් ඔවන් එකක්, රයිස් කුකර් එකක් නෙමෙයි හොඳ මේ. දැන් මේවා ගොඩ ගොඩ දෙන්න බෑ, 1000කට දෙන්න බෑ. එයා කූලර්ස්, iPhone 17 මේ මහා දිනු මැදින්, ලැප්ටොප්ස්, එතකොට ට්‍රිපල් ඩෝ ෆ්‍රිජස්, ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින්, ලොකුම ලොකු ස්මාර්ට් ටීවීස්. ඔයේ ඔබ කරන්න ඕනේ කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් ඔබේ ගනුදෙනු රුපියල් 20,000ක් මාසෙකට කැපුණා නම් ඒකෙන් ඇති. ආපහු ගෙවන්න කියලා එකක් නැහනේ. ඩෙබිට් කාඩ්නේ තමන්ගේ සල්ලි වලින් ගිහලා තියෙන්නේ. මම ආසයි ඒකට එක වෙලාවකට. අනිත් එක අපි OZ ගැන අපි කතා කරානේ. මේ තියෙන අන්න තියෙනවා. මේ තියෙන්නේ OZ residencies ගැන අපි කතා කරා. මේක තමයි කඩුවෙලින් කවුරු හරි හොයාගෙන හිටියානම්. මොකද මට ගොඩාක් වෙලාවට දැන් ඇහෙන එකක් තමයි කඩුවෙල, මාළඹේ, අතුරුගිරිය ඒ පැත්ත නියමයි. ඔය කාලෙන් කාලෙට කලම්බෝ වලින් එළියේ, කොළඹ තදාසන්න ප්‍රදේශ වලින් එළියේ ඒරියාස් හයිලි රෙසිඩෙන්ෂල් වේගන යනවා. එතකොට එතන නිතර නම කියවිච්ච තැනක් තමයි කඩුවෙල. මම හිතන්නේ දැන් කඩුවෙලට පාරවල් කීයක් සම්බන්ධ වෙනවද කියලා හිතන්නකෝ. ඕන් ඔය හංවැල්ල දිහා ඉඳලා එකක් එනවා. ඊට පස්සේ වෙන කොළඹ ගිහිල්ලා ඔය පැලවත්ත ඔය පැත්තෙන් ආවම ගිහිල්ලා කොයිද මේ මාළඹේ පැත්තෙන් ඔහොම ගිහිල්ලා කෙනෙක් වෙන එකක් එනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා උරුගොඩ වත්තෙන් ඕම ගිහිල්ලා අන්න ලෝ ලෙවල් එක සෙට් වෙනවා. ඊට පස්සේ එතන පාලමුඩින් දැම්මා. ඔව් පාලම පහු කරා එතනින් වමට දැම්මොත් කැලණිය පැත්තෙන් එනවා. දකුණු පැත්තෙන් දැම්මොත් බියගමට යනවා. ඊට පස්සේ සීමලාපේ හන්දියෙන් වමට දැම්මනම් සීමලාපනේ ඔව් මං හිතන්නේ වමට දැම්මනම් කිරිබත් ගොඩ එනවා. කෙලින්ම ගියා නම් නෝර පාරට වැටෙනවා. come on මේක මාරහබ්බ ගන්න. ඒක තමයි මිනිස්සු කියන්නේ මේ කඩුවෙලින් ගන්න තියනවා නම් හොඳයි කියලා. ඉතින් කඩුවෙලින් මොකද්ද ගන්න? මෙන්න හොඳම එක ඇවිල්ලා තියෙනවා. කඩුවෙල ලෝ ලෙවල් පාරයි මාළඹේ කඩුවෙල පාරයි අතරමැද අලුතෙන්ම පාරක් හදලා අඩි 30ක මීටර 450ක් දිග පාරක් හදලා එතනෙනවා කඩුවෙල තියෙන උස්සම තැන OC residencies ඇවිල්ලා තියෙනවා. මේකත් ප්‍රයිම් ගෲප් එකෙන් වැඩක්. ප්‍රයිම් ගෲප් එකේ තියෙනවා සබ්සිඩි එකක්. ඒකේ භූමි රියැලිටි හෝල්ඩින්ග්ස් ප්‍රයිම් ගෲප් එකේම අනුබද්ධිත ආයතනය. පූර්ණ බලය සහිත අනුබද්ධිත ආයතනයක්. භූමි ටිකක් වෙනස් විදිහේ වැඩ කරන්නේ. දැන් ඒගොල්ලන්ට ඕන වෙනවා මේ තට්ටු 16ක් උඩට යන අපාර්ට්මන්ස් තිබුණ මේකේ පාර්ට්මන්ස් පාර්ට්මන්ස් තිබුණා පුදුම තිබිල්ලත් තිබුණා දැන් ගානවාගෙන තියන්නේ ගාන මම කියන්න සේරම ගන්න තුන්සිය පනසය මේක යුනිටස් තුන්සිය පනසයක් කියෙන ටූ බෙඩරූම් ත්‍රී බෙඩරම් ක්‍රමේට තුන්සිය පනස එකක් කෙනවා මේක තට්ටු දහසයක් තියෙනවා භූමිකට ඕමනාව තිබුණා මේ දාසය වෙනි තට්ටුව කියෙන රූෆ් ටොප් එක දකුණු ආසියාවේ තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන එක කරන්න අන්නකට තම අඩි එකසිය පනාක් දෙක ඉන්ෆිනිටි පූල්ල එකක් දුන්නේ විව් එක කෙලම් කෙලින්ම රෑට හෝටල එකට ගියම් පූල් එක ගොඩක් කලා ඉන්න දෙන්න නෑනේ මේ කෙමන මේ තමන්ගේ රෙසිඩන්සිස් එක තමන් ඉන්න තැන මොනවා කරන්න බැරිද ඉතින් හවස්සකට එහෙම ගිහිල්ලා ඒකේ බැහැලා අර ඉන්ෆිනිට එජ් එකට නිකන් අත් දෙක තියලා ඒ කුඩ නිකට තියලා ඔබ බලනකොට ඔබට මොනවද පේන්නේ කලම්බෝ සිටි ලයින් එක ස්කයි ලයින් එක පේන්නේ ඔබ නිලුම් කුල්ලෙන් තමයි කොළඹ කියලා අඳුනගන්නේ මොනවා නෙලුම් කුල්ලට හයදපු හොඳයි නේ අපිට කවදාවත් කොළඹ කියලා අඳුනගන්න එකක් තිබුණේ නැහැ රයිට් ඊට පස්සේ ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස් බාය ඒරියා එකක් බාය ඒරියා නෑ වැඩ නැහැ නේ කවුද මලි බාය ඒරියා එකක් හදන්නේ මේ මල්ටි ෆන්ක්ෂනල් හෝල් එකක් ඕන ව්‍යාචාරය ලගේ කොටහලු එහෙම හිටියා නම් ආයි ගන්න තිබුණා ලස්සනට ගන්න තිබුණා ගන්න තුන නේමෙට එතන තව තියෙනවා යෝගා ඩෙක් එක පිකල් බෝල්ස් හෙල්ලම් කරන්න තැනක් කැරෝකේ ලවුන්ජ් එකක් ගේමින් සෝන් එකක් මේ ඔක්කොම මේ අලුතෙන් එන පරම්පරාව ගැන හිතලා තියෙන. ටියුෂන් දෙන්න වෙන මේරිය එකක් ජිම් එක කෝවර්කින් ස්පේස් එකක් ඔබට වර්ක් ෆ්‍රොම් හෝම් තියෙනවා නම් ගේ අස්සරම වෙලා වැඩ කරන්න ඕනේ කෝවර්කින් ස්පේස් එකට ගියා අර ස්කයි ලයින් එක අර එක පැත්තකින් කඳු පේනවා අනිත් පැත්තෙන් කලම්බෝ සිටි ස්කයි ලයින් එක පේනවා ඒ ඔක්කොම බලාගෙන ඔබට රැට් ලස්සන්ට වැඩ කරන්න පුළුවන්. ඒකක තියෙන ජොලිය ඒ වගේ තැනක එක්ස්පීරියන්ස් ගත්ත මිනිහෙක් දන්නවා. ඉතින් මේ තමයි ප්‍රයිම් ගරුප් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනය භූමි රියලිටි හෝල්ඩින්ස් කරන අලුත්ම ප්‍රොජෙක්ට් එක කඩුවෙල පස්පිඩල්ල කපන කොටත් සීජ පැනලා අපාර්ට්මන්ට්ස් විකුණලා තිබුණා. මේකලගේ අපාර්ට්මන්ට්ස් වල ඉඩකඩ සාමාන්‍යයෙන් ඔබට හම් වෙන අපාර්ට්මන්ට්ස් වල ඉඩකඩට වඩා වැඩි. මං කිය භූමි ටිකක් වෙනස් කරනවා කියලා සමහර වැඩ. එතකොට මේ OC residencies කතා කරන්න මෙන්න මේ නම්බර එකට. ඔව් නම්බර එක නේ. මේක කරන්න බෑ. බිදුවයි හතයි බිදුවයි එකයි තිස් හතරයි හැත්ත හතයි හැත්තාත් බිදුවයි හතයි බිදුවයි එකයි තිස් හතරයි හැත්ත හතයි හැත්ත හතට ඔබ කතා කරන්න වැඩිය වෙලා ගණ්ඩි පව වගේ වට මොකද මේක එක්ක පාවිච්චි කරන්න එක්කු පදිංචි වෙන්න එහෙම නැත්තං මේක අරගන සාමාන්‍යෙන් ඒගොල්ලන්ගේ රියල් ස්ටේට් ප්ලොට්ස් ගත්තාපුවාම ඒව 150කින් 160කින් වටිනාකම අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඕකේ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0.114700550.
3: හරිම තැනට ගියන්න LOLC එකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතක
5: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා David Pieris Motor Company Private Limited

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320000. NIB the City University, the place to be.
1: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance. අමතන්න 0111 8320000.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7380 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
8: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pierce e-mobility වෙති 0114 700 550.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
0: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

ඩෙංගු තත්ත්වේම හොඳ කන්ට්‍රෝල් එකක් කියලා එකක් තාම අපිට ඉතින් සන්තෝෂෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. කේසස් 56 දාක් විතරනේ. දාලා මරණ 35ක් විතර. තාම ඉතින් මොන තාක්ෂණේ තියනවා කියලා කිව්වත් මොන වැඩසටහන තියනවා කියලා කිව්වත් මේ ඇඹිටිල්ලම් මදුරුවට අපි ඉතින් යට වෙනවනේ නේ. එතන වැඩි. එහෙම තියනවා තමයි නේ. ලොකු රෝදවල හුලම් බස්සන්නේ පොඩි යනනේ පුතා. ඒ වගේ තමයි. ඒ නිසා ඩෙංගු මදුරුව හැදෙන තැන ගැන තමයි ගක්ම කල්පනාවෙන් ඉන්නෝනේ. කොහොමත් වතුර එකතු වෙලා තියෙන තැන්වල මදුරුව හැදෙනවා. හොඳටම පිරිසිදු කරලා තිබ්බහමත් ලෙඩේ. මොකද මේ යකා මේ බිත්තර දානවා කියලා කියන්නේ මේ පිරිසිදු වතුරනේ. ඔය ගෙවල් ඇතුලේ කූඹි උගුල් අටවලා ඔය මල් පෝච්චු වලට වතුර දාලා සමහරලාට මේ නිකන් ටොනික් මූඩියක තියෙන වතුර. ටොනික් මූඩි භාගයකට පොඩ්ඩක් ඔය විසි කරපු ටොනික් මූඩියක පිරලා තියෙන්නේ. 750 කාසියක් දැන් නම් 750 කාසිය හොයන්න නැහැ. ඒක නෙමෙයි. මං හිතන්නේ ඒකද දන්නේ 750 කාසියක ඝනකමට වතුර තිබුණත් ඩෙංගු මදුරට බිත්තර දාන්න පුළුවන් කියලා අපි කියනවනේ. නමුත් දැන් 750 කාසිය දකින්න නැති නිසා අවබෝධයක් නැද්ද දන්නේ මොකද්ද මේ කියන්නේ. 750 කාසියක ඝනකමට ඒ ඝනකමට වතුර තිබුණොත් ඇති. වතුර ලීටරයක් දෙයක් ඕන සතෙක් නෙමෙයි ඔය. මාරමැච්චක් ගහන්න පුළුවන් සතෙක්. ඉතින් තාමත් අපි හැම අවුරුද්දකම මේ කාලෙට ඒක අපි සෆර් කරනවා. අපිට පත්තු වෙන්නෙත් වල්ගෙට ගිනිගන්නෙත් මේ කාලෙටම තමයි අපිට. එත්තකන් ඉතින් නේද? හොමුස් බල බල හිටියා ඩෙංගු මදුරුව ලගේ යන දිනකම්. හොමුස්ට වඩා ලොකු ගේමක් ඩෙංගු මදුරුවට දෙනවා නම් දෙන්න පුළුවන් අපිට. අපිට ඇඬෙන්නම දුන්නේ නැහැ කි. හොමුස් වහලා තිබ්බහම තියෙන පොඩි ආර්ථික අපහසුතාවයක් ඒ වගේ පොඩි ටයිට් සිටුේෂන් එකක් විතරනේ. මේක ඊට වඩා එහා යනවා. මේකට තරාතිරම අදාළ නැහැ. දක්ෂකම අදාළ නැහැ. රෝගියා හරි ෆිට් පොරක් හැමතිස්සම එක්සයිස් කරනවා. මසල්ස් තියෙනවා. ජිම් යනවා. උට්ට වැඩක් නැහැ. ඌ කාලා ඩෙංගු හැදුනා නම් වැඩේ කන්ට්‍රෝල් එකෙන් පැනනා නම් ඊට පස්සේ අපේ රෑන්ක්ස් වැඩක් නැහැ. ඊට පස්සේ අපි රියැලිටි එකට ෆේස් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මං ඔබට නතර නිතර මතක් කරනවා ඩෙංගු කියන එක මේ නීති දාලා සද්දි දාලා ගෙදට ඇවිල්ලා ගේම ඉල්ලලා නඩු දාලා ඒවෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඩබල් ලයින් කපන්න දීලා ගහයට ඉඳලා දඩේ ලියන එක නෙමෙයි වැඩේ. මේක පිරිසිදු රටක් කරන සද්දන්ත වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මම ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් පටන් ගත්තනේ. ඉතින් මුලදී නම් එකපාරටම මහ විශාල ගැම්මක් තිබ්බා. මම දන්නෑ ඉතින් දැන් අපි මේ කියනවත් එක්ක දන්න තැන්වලට මේ වගේ කුණු කාණු හිර වෙලා තියෙන තැන් ඒවා හිර වුණාට පස්සේ මේ සමහරලාට ගෙවල් පැත්තේ කාණුවේ තමයි වතුර ඉතුරු වෙලා තියෙන්නේ. කාණුව පද්ධතියේ කෙරවල තියෙන වෙන දිහාවක වෙන්න පුළුවන්. නමුත් සිස්ටම් එකේ තැන් තැන්වල වතුර ඉතුරු වෙලා තියෙනවා. දැනට තියෙන ප්‍රශ්නේ සමහර තැන්වල මේක කියන්න අපිට කෙනෙක් නැහැ. ඔක්කොම ඉතින් මහජනතාවටම තමයි කියන්නේ නේද? මෙහෙම කරන්න මෙහෙම කරන්න. මේවා බාර වෙන්න මිනිස්සු මන් දන්නේ ටීවී වල නම් පේනවා. ඉතින් අනේ අම්මේ පව් කියලා හිතන තරම් වැඩ කරනවා. ඉතින් මේ ඔවදුර පිටු දකින්න කට්ටිය දෙකත් ලමුණ හරි කරන්න වෙයි. කොහොම වුණත් තමා හිතට තමා අතමය සෙවණ ඇල්ල කියලා හිතාගෙන ගෙදර මේ වීකෙන්ඩ් එකේ අදින් පොඩ්ඩක් පටන් අරගෙන පොඩි සුද්ධියක් දාගන්න. අපේ ඉතින් පරණ ක්‍රම තියෙනවනේ මොනවා වුණත්. ගෙදර අඟල් 75-100 ටීවී තිබුණාට කමක් නැහැ. IT තාක්ෂණයෙන් ඉහළට ගියාට කමක් නැහැ. පොඩි උන්ට පැංගිරි තෙල් ටිකක් ගාන්න. ඇඳන් යට එහෙම හොඳට සුද්ධ කරන්න. කබඩ් අස්සෙ එහෙම දූවිලි අරමේ ඔක්කොම අයින් කරන්න. සාමාන්‍යයෙන් අර නිකන් වැඩිය බැලෙන්නේ නැති තැන් බලන්න පොඩ්ඩක්. මදුරුව හරි ආසයි අඳුරට. හරිම කැමති උන් අඳුරට. ඉනිසෑව සුද්ධ කරන්න. මම නම් බොරු කියන්න ඕනේ නැහැ. අර මොකද්ද පැකට් එකක් හම්බුණා මට. අම්මෝ මදුරෝ නෙවෙයි අපිට ගෙදර ඉන්න බෑ ගල්ලුමා. මදුරුවොත් යනවා අපිත් යනවා ගෙදරින් එළියට. අපේ ගෙදර අපි මොනවද කරන්නේ? හවස 3 වෙද්දි ඔක්කොම වහනවා. ජනල් දොරල් ඔක්කොම වහලා දානවා. දුම අල්ලලා ඔක්කොම ෆෑන් දාස් කරලා වහලා දානවා 3ට. ඒක උදේට ජනල් දොරවල් අරින්නේ දැන් පොඩ්ඩක් පහු වෙලා. 8:00 9 ඒ වගේ වෙලාවට. හරි. එතකොට ඒ අපි ඒ කාලේ පහු කරනවා. කාමර නම් පුළුවන් තරම් පිරිසිදු තියාගන්න. ඔය ෆෙන්ෂුයි

ළඟට කෙනක් දෙනවා. කෙනක් දෙලා enjoy your meals කියනවා. සමහර ළමයි නම් මොනවා කියනවද දන්නේ නැහැ. මොනවද වෙලා කියනවානේ අපි තොරවලා. ඒ කියන්නේ මේ enjoy your meal. Enjoy. සමහර අය කෙටියෙන් කියන enjoy. Wish. Wish කළා නෝ අපිට කැම එක දීලා. ඒත් අපි කනවා. මේ දවස්වල Burger King පහුගිය දවස්වල කරා මොනවද එකට එකක් කරා. එකට එකක්. දැන් සැරට දෙකක්. 1450කට මේ අප් දෙකට මෙහෙම ඔහොම දමලා ගන්න පුළුවන් මේ වද්දලා ගන්න පුළුවන් හොඳ බර්ගර්ස් දෙකක්. ඒකත් මේක ඇවිල්ලා මේ කෝන් ඩස්ටඩ් බන් එකකට ෆ්‍රෙෂ් ලෙටුස් දාලා, ක්‍රීම් මයෝනීස් දාලා, රෙඩ් චිලි සෝස් දාලා, ක්‍රිස්පි ජූසි චිකන් තයි එකක් දාලා හදන බර්ග එකක්. මේක පුදුම රහක් කියලා මම පළවෙනි කට කනකොටම මට දැනුණනේ. මට කවදාවත් බර්ග දෙකක් කන්න බෑ. මං එදා බර්ග එකහමාරක් කෑවා. කමාරක් කෑවා. මං හිතුවා නිකන් මට කා ගන්න බැරිම වෙයි කියලා. කමාරක් කෑවනේ. මට හිතනවා මගේ දියුණුවක් තියෙනවා යම් කිසි මං දියුණුව වෙමින් ඉන්නවා. බර්ගර් දෙකටම දෙන්නේ නැකේ වැඩේ 1450ට. දැන් නෝමලි නිකන් බර්ගර් එකක් ගන්න ගියත් 2050නේ සාමාන්‍යයෙන්. බර්ගර්ස් දෙකක් කෑවා කියලා කියන්නේ රුපියල් 3-4000ක ප්‍රශ්නයක්. ඒක 1450ට බර්ගර් දෙකක ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් දෙකක ප්‍රශ්නේ. Burger King එක විසදලා දීලා තියෙනවා. ඔබට මේක වැලිය වැඩ් කරලා තව පොඩි ගාණක් වියදම් වෙයි. චීස් ටිකක් දම්මගෙන ආ තවත් මොනවාරි තව බර්ගර් පැටි එකක් ඕන නම් තියාගෙන උතික්කට් ෆ්‍රයිස් පෝෂන් එකකුත් අරගෙන හොඳ බෙවරේජ් එකක් හොට් හරි කෝල්ඩ් හරි ඔබ ආස විදියකට අරගෙන එතන ඉඳගෙන පොඩ්ඩක් අතපය දිගහැරලා කනකොට තියෙන ගැම්මකුත් තියෙනවා. gedara ගෙනහැල්ලා ඉතින් කොහොමත් කන්න කිසි බාධාවක් නැහැ. ඉතින් ජූසි ස්පයිසි ක්‍රිස්පි බර්ගර් එකක් අද කාලා බැලුවොත් හොඳයිද? අද ඔබේ බ්‍රෙක්ෆස්ට් එක හෝ ලන්ච් එක වෙනස් කරන්න ඔබ කැමති නම් 0112 123 123ට ඔබට කතා කරන්න පුළුවන්. ඒත් එක්කම මේ අපි දිගටම කතා කරනවා මේ ජීවන විදම් බැලන්ස් කරගන්න එක පොඩි පොඩි තැන් වලින් අල්ලගත්ත හැකි. සිංගර් එකේ අපි කතා කරමු කක් ගැනද අපි කතා කරන්නේ? ආ සිංගර් එකේ ෆ්‍රිජ් එක ගැන පොඩ්ඩක් කතා කරමු නේද? ඊ අපි ලැප්ටොප් ගැන කතා කරා. අද අපි ආපහු ෆ්‍රිජ් එක ගැන කතා කරමු. මේ ෆ්‍රිජ් එකේ වටිනාකම තියෙන්නේ මේකට පාවිච්චි කරලා තියෙන ගෑස් එක. ඒක තමයි මේක එෆිෂන්සි එකට හේතුව. මේ ෆ්‍රිජ් එක සිංගරක බොහොම අභිමාණයෙන් කියනවා අපිට පුළුවන් කියලා වෙනදා ඔබේ රිෆ්‍රිජරේටර් එකට ගිය කරන්ට් එක 50%කින් අඩු කරලා දෙන්න. ඒක තමයි වැඩේ. ෆ්‍රිජ් එක ලස්සන වෙන්න ඕනේ. ලස්සන වුණාට මදි. විදුලිය ඉතුරු කරන්න ඕනේ. මොකද ගෙදර සේරම දේවල් ඕෆ් කරලා දැම්මත් අපි ගෙදරින් එළියට යන වෙලාවක දවස් දෙක තුනකට කිසිම මිනිහෙක් ෆ්‍රිජ් එක ඕෆ් කරන්න නිර්භීත වෙන්නේ නැහැ. ෆ්‍රිජ් එක ඔන් එකේමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබට තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි කන ෆ්‍රිජ් එකක් නම් කවදා හරි ඔය ෆ්‍රිජ් එක අයින් කරනකම්ම ඔබේ ලයිට් බිල වැඩි. අනේ ඒ නිසා මේ අලුත් ෆ්‍රිජ් එක මේක ලීටර 270ක ලොකු ෆ්‍රිජ් එකක්, 2-door ෆ්‍රිජ් එකක්, R600A කියන රෙෆ්‍රිජරන්ට් ගෑස් එක ඉස්සර වගේ CFC ගහන්න නැහැනේ දැන්. මේ තමයි most efficient and eco-friendly ගෑස් එක මාකට් එකේ තියෙන. ඒන කාර්යක්ෂමතාවය වැඩි, පරිසර හිතකාමී හොඳම ගෑස් එක තමයි දැන් අහන්නේ. R600A කොම්ප්‍රෙසර් එකට අවුරුදු 20ක වොරන්ටි එකක් දීලා 142,999 ෆ්‍රිජ් එකේ ගාන ඒ වයිටර් ලුකු විතර ගන්න එපා. මොකද රුපියල් 5,950 වාරික වලින් ගෙවන්න බලාගෙන ඔබට ෆ්‍රිජ් එක ගෙදර අරගෙන යන්න පුළුවන් ද? වෙලාව 8:52.

දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: හොඳයි.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
3: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
1: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන tallest and safest apartment experience එක. OZE නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගකින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
1: චිත්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112200200.
2: සියත දිව

ඔබට පොඩි වැඩක් තියෙනවා කරන්න. මෙන්න මේ පොඩි වැඩක් ඔබට තියෙනවා කායින් හරි අහන්න. තමන්ගේ වාහනේ මේ මොකරි ගරජ් එකට දාලා සර්විස් කරපු කෙනෙක් එක්ක කතා කරන්න. කම්පැනියෙන්ම කොහොම හරි සර්විස් කරපු කෙනෙක් එක්ක කතා කරන්න. අරගෙන පොඩි වෙනසක් ගන්න. ගොක් වෙලාවට මුලදී පොඩි වාසියක් තියෙනවා වගේ නිකන් පින්නට කතා කරාට ගොඩක් වෙලාවට කෙනෙකුට කියන්න හිතෙයි ඔබට. අපරාධය මට දැන් හිතනවා මේ කොම්පැනිම දාලා කරගත්තනම් හොඳයි. එහෙම කරා නම් ඉතින් වාහනේ ඉතින් හොඳ කන්ඩිෂන් එකේ අදත් තියෙනවා. ඒක ඇත්තටම සාධාරණ කතාවක් තියෙනවා. හැබැයි එහෙම එකක් තියෙනවා. මේකද ඔබ දන්නවද? දැන් මේ අලුතෙන් මාකට් එකට එන වාහනවල තියෙන සමහර කෑලි. එතකොට උදාහරණයක් විදිහට අපි දන්නවනේ අර වාහනයකට පොඩි ස්කෑනර් එකක් හයි කළා. වාහනේ තියෙන ලෙඩ මොනවද කියලා හොයන්න පුළුවන්. දැන් ওই ස්කෑනර්ස් වල තියෙන හරිම ජෙනරික් වර්ගය ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒව ඕන වාහනයකට ගහන්න පුළුවන්. අර බහලා තියෙනද හැම වැඩේම කරන්න පුළුවන් මැෂින් එකකට එක වැඩක්වත් හරියට කරන්න බෑ කියලා එහෙම අහලා තියෙනද එකක්. සමහර මැෂින් තියෙනවා ඒක හැම වැඩේම කරන්න පුළුවන්. ඒක උඩ නගින්න පුළුවන්, ඒකෙන් තින්ත ගන්න පුළුවන්, ඒකෙන් ගේ අතු ගන්න පුළුවන්, ඒකෙන් බත්තු යන්න පුළුවන් නේද? ඒක පිටින් හේතු කරලා තියන්න පුළුවන්, ඒක ලයිට් පත්තු කරන්න පුළුවන්. හැබැයි ඒක වැඩක්වත් හරියට කරන්න බෑ. අනේම ස්කෑනින් මැෂින්ස් තියෙනවා. ඉතින් මේ මෝටර් රථ නිෂ්පාදකයෝ දන්නවා ඒගොල්ලෝ හුඟක් කල් මහන්සි වෙලාව අරගෙන වාහනයක් ඩිසයින් කරලා මාකට් එකට එවනවා. ඊට පස්සේ ඒ වාහනයට මොනවා මොනවා හරි ওই පාර්ට්ස් ටිකකුත් හදන බාල පාර්ට්ස් ටිකක් හදන සෙට් එකක් එනවා. දන්නවා හෝ නොදන්නවා වැඩ බැරි දාසලා මේවා ගලවනවා. හොඳ මිටි පාරවල් පොළු පාරවල් ගහනවා ගලවන්න බැරි යනවලට. වාහනේ ඩැමේජ් වෙනවා. ලෙඩේ හොයාගන්න බැරි වෙනවා. එකම ලෙඩේට 20 ගමනක් ට්‍රීට් කරනවා. 21 වෙනි ගමන විතර වගේ තමයි ලෙඩේ අහුවෙන්නේ. එතකොට ඒක නිසා ඔය සමහර ඒවා තියෙනවනේ එක පොඩි ඩැමේජ් එක හැදුවේ නැත්නම් ඒක වටේ පිටේ තියෙන තව ගොඩාක් ඒවා ඩැමේජ් වෙනවා. හැබැයි ඉතින් මොකද කරන්නේ ලෙඩේ තියෙන තැන හොයාගන්න බැරි නම් අන්න ඒකට තමයි විශේෂඥ පුහුණු ඕන වෙන්නේ. මම මේ කතා කරන්න හදන්නේ මොනවා ගැනද? ලොරි ටෝකක් දෙන්න යන්නේ අද දවසෙත් උදේ ඉසුසු ලොරි ගැන. ඉසුසු ලොරි මාකට් එක ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඉසුසු ලොරි විකුණන්න ඕනේ නැහැ. විකිනෙනවා. ඒව විකිනෙන වාහන. ලංකාවේ එහෙම තියෙනවා. එහෙම කාර් තියෙනවා. එහෙම වෑන් බස් එහෙම තියෙනවා. ලොරි වලින් ඉසුසු කියන්නේ මේ වද විඳලා විකුණන්න ඕනේ ගන්න විකිනෙනවා. එතකොට මේ අපි කරන කැම්පේන් එක සතස මෝටර්ස් එකත් එක්ක එකතු වෙලා ලොරි විකුණන්න නෙමෙයි. ලොරි නම් ඇවිල්ලා අරන් යනවා. දවස ගාන ඇවිල්ලා අරන් යනවා. මේ මිනිස්සුන්ට දෙන පණිවිඩය මොකක්ද? ඔබේ ලොරිය ආයු කාලය වැඩි කරගන්න. කොහොමත් 1,45,000 දුවල තමයි එන්ජිමක් ගලවන්නේ. හැබැයි ඒ අතරතුර පොඩි දේවල් ওই දුවින දෙවිලි වලට වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ලොජිස්ටික් සීන් එකේ ලොකුවටම ඉන්නේ ඉසුසු ලොරි ටික තමයි. නැත්නම් අපි හාල් ලෙලෝලු පොල් බතල මඤ්ඤොක්ක කාලා ඉවරයි. මේවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න වාහනේ කාර් වල දාගෙන ඉන්න හැමදාම මේ ලොරි වලින් තමයි මේ ඉසුසු ලොරි ටිකෙන් තමයි මේ ගේම යන්නේ. ලංකාවේ මේ වෙනකොටත් ඉසුසු ලොරි 50,000ක් විතර තියෙනවා. ආයිති මේ විකුණන්න නටන්න ඕනේ. දැන් මොකද කරන්නේ? නඩත්තුව හරිතැනින් කරගන්න හරිද කියන පණිවිඩය දෙන්න යනවා. නඩත්තුව හරිතැනින් කරගන්න සතස මෝටර්ස් එකට අනුබද්ධිතව කොළඹ පෑලියගොඩ කුරුණෑගල මාතර තියෙනවා තැන් 4ක්. දැනට එතනට දාන්න ලබන අවුරුද්ද වෙනකොට මේක තැන් 10ක් කරනවා. තව ලේසි කරනවා. තව ඇක්සස් එක ලේසි කරනවා. එතනට දාලා හදාගන්න. අර හැමෝම ගහන ස්කෑනර් එක නෙමෙයි තියෙන්නේ. ඉසුසු ලොරියේ ඒ මොඩල් එකටම ආපු ස්කෑන එක තියෙනවා කියලා මං කිව්වොත්. ඒකේ කේශ නාලිකාවක තියෙන ලෙඩක් පවා ස්කෑනර් එකට අහුවෙන විදිහට තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. එන්න තියෙන ලෙඩ අංජනමින් වගේ පේන මැෂින් එකක් ඒකට. ඒකට අංජනම ඉසුසු අංජනම කියලා කවුරුත් කියන්නේ නැහැ. එහෙම කිව්වට කවන්න නැහැ කියලා මම මේ කියන්නේ. ඉතින් ලෙඩේ හරියටම තියෙන තැන අතගාලා මෙතන දැන් මේ කෑල්ල මාරු කරා දැන් හරියට බලන්න. නෑනේ තාම මේ සද්ද වෙනවලු. එහෙමද? ඔය අපි දැන් මේ කෑල්ල මාරු කරා දැන් මන්නේ සද්ද වෙනවද කියලා? තාම වෙනවනේ සද්දේ. එහෙම කෑලි 20ක් විතර මාරු කරන් යනකොට ඉතින් කොහමද මුළු වාහනේම කෑලි ටික මාරු කරපම කොහමද සද්ද නැති වෙලා යනව? ඔබට ඕනේ එහෙමද? නැත්නම් සමහර වෙලාවක තැන හොයලා පොඩි වැල්ව් එක පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙන්න ඇති කරන්න ඇත්තේ. ඉතින් ඒක කරලා පොඩි ගාණක් මේව කළා. ඉතින් එහෙම කරන්න නම් ඔබට අනිවාර්යයෙන්ම සතස මෝටර්ස් එකට සර්විස් එක බාර දෙන්න වෙනවා. රිපෙයර් එක බාර දෙන්න වෙනවා. තාම අපිට කතා කරන්න බැරි වුණා සතස ඔබට ඔෆර් කරලා තියෙන අලුත් වැඩක්.
වෙනදා ඔබ එන්න ලොකු සල්ලියක් වියදම් කරලා ලොරියට බොඩිය පිටින් ගෙන්න ගන්නවා නේද? දැන් ඕන්නේ නැහැ හත් දෙයියනේ, දැන් මේ හදනවා. ඔබ කිව්වොත් එම් මගේ බිස්නස් එක මේ වගේ එකක්, ඒකට ඕනේ මෙන්න මේ වගේ මගේ ලොරි මේ තට්ටුවට මෙන්න මේ වගේ ලොරි බොඩි එකක් ඕනේ. ආයි දෙනවා එම්ම ලෙස එම්ම ඉතින් අර පිටරටෙන් ගෙනාවු මොඩල් එක මේ හදනවා. කොච්චර ගාන අඩුවෙන් ඔබට ගන්න පුළුවන්ද? ඒකනත් අපි ඉස්සරහදි කරන ඒගොල්ලෝ ටෙස්ට් කරන හැටි අරවාමේ ඔක්කොම ටික අපි විස්තර කියන්න. දැනට මතක තියාගන්න. රිපයර්ස් වලට එහෙම එහෙ යන්න එපා. මොකද ඕකේ තියෙන සමාන ඇරමුණිච් වලින් සෑහෙන ප්‍රමාණයක් ගලවන ටූල්ස් තියෙන්නේ සතස මෝටර්ස් එකේ විතරයි. අනිත් අයට ගලවන්න පුළුවන්. හැබැයි යකඩ පොළු වලින් ගහලා කපන කටු මිටි වලින් ගහලා ඇන්න කපලා එහෙම තමයි කරන්න වෙන්නේ. ඔබ එහෙම කැමති නම් ඒවට දාන්න. ආදරේ තියෙන මිනිස්සු නම් සතස මෝටර්ස් එකට වාහනේ දායි. දැන් වෙලාව 9:06.

0: theater top story
1: kheta vidyagnayin ginnanavaranayak ratathula danata pavatina sibra dengue vyaptiya pilibanda vasare mul masa kihipedi anuturu angavimak sidukala bawa kheta vidya niladharin pavasanawa කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ එම විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙවන විට රෝගය පාලනය කළ නොහැකි තත්වයට පත්ව ඇති බවයි.
2: ජනවාරි පෙබරවාරි මාසෙ වෙනකොට මේ දිගින් දිගටම කීට විද්‍යා සමීක්ෂණ අනුව අපිට පිටව දර්ශකයේ කියන්නේ බොවන ස්ථාන පිළිබඳ ඉදිරිපත් කරන දර්ශකයල යම් වැඩිවීමක් පෙන්නුම් කර අමාත්‍ය මාසෙදි මේකේ ටිකක් විශාල වැඩිවීමක් පෙන්නුම් කර මේක අදාළ ආයතන ප්‍රධානීන් දැනුවත් කරලා තියෙනවා. ඒ විදිහම මේගොල්ල අවබෝධයෙන් හිටියා. නමුත් ලංකාවේ විද්‍යාත්මක දත්තවලට තියෙන පරිශීලනය කරන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා ඒ අපි දෙන දත්ත නිවැරදි පරිශීලනයක් උනත් කියන එක අපිටත් ගැටලුවක් තියෙනවා. ඒක විද්‍යානුකූලව සොයලා බලලා ඒ ආකාරයෙන් උනේ නැති බව අපිට යම් දීමක් දැනීමක් තියෙනවා.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 35ක්. ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 56422ක් පවයි. දැන් විදෙස් පොතක්. කොංගු ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීමේ අරමුණින් නව ඖෂධ දෙකක් සම්බන්ධ සායනික අත්හදා බැලීමක් ආරම්භ කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් පැවසුවේ මෙම සායනික පරීක්ෂණය සඳහා කොංගු ජනරජයේ ඉබෝලා රෝගියෙකු මෙවර විට නිල වශයෙන් ඇතුළත් කර ඇති බවයි. මෙම සායනික අත්හදා බැලීම සඳහා අනුග්‍රහය දක්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. මෙම පරීක්ෂණය කොංගෝවේ ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනය, බෙල්ජියමේ නිවර්තන වෛද්‍ය ආයතනය සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විද්‍යාඥයින්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබනවා. ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ටෙඩ්‍රෝස් ඇඩනම් පැවසුවේ දැනට අනුමත කළ ප්‍රතිකාර නොමැතිවද බොහෝ ඉබොලා රෝගීන් සුවය ලබන බවයි. එහෙත් ආරක්ෂිත සහ සාර්ථක ප්‍රතිකාර ලබාගත හැකි වුවහොත් තවත් බොහෝ ජීවිත බේරාගත හැකි බවද ඔහු සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව කොංගෝවේ මේ දක්වා ඉබෝලා ආසාදිතීන් 1406 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වාර්තා වී ඇති ඉබෝලා මරණ ගණන 438ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සියත දිවයින පුරා

අපි කතා කරමුද ඒක ගැන කතා කරන්න කලින් මට පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න. මේක නියම එකක් වෙයි කියලා මට හිතෙනවා. LOLC ගැන කතා කරමු. LOLC ෆයිනන්ස්. දැන් මේ දවස්වල අපි විශේෂයෙන්ම කතා කරපේවා මාතෘකා අතර තියෙනවා මිලියන ගාණක් මිනිස්සුන්ට බිලියන ගාණක් සල්ලි වියදම් කරලා තියෙනවා. ඒක නිකන් හිතනවා බිස්නස් එකට තමයි වියදම් කරන්න ඇත්තේ කියලා. ඇත්තම කියනවා නම් අපේ ළඟම ඉන්නේ මිනිහෙක් වුණත් අපි වැඩක් කරන්න යද්දී මෙන්න ළඟ දිවට දිව ගාගෙන යාව ජීව වෙලා හිටව මිනිස්සෙක්ගෙන් සල්ලියක් ඉල්ලන්න ඔබ දෙයක් ප්ලෑන් කරලා කරන වෙලාවට මොන තරම් සැකෙන්ද බලන්න. කෙරෙන එකට වඩා නොකරන පැත්තෙන්නේ ඔය හැම කෙනාම බලන්න. ඒගොල්ලන්ගේ ඔළුවේ දුවන්නේ මේවට සල්ලි දුන්නා වගේ නෙමෙයි, අන්තිමට සල්ලිත් නෑ, ආලු කමුත් නෑ, මේවනම් කරන්න පුළුවන්. හිතාගන්න ලක්ෂයකට එක මිනිහෙක් උදව් කරයි. ලක්ෂයකට එක මිනිහෙක් ඉඳි බය නැතුව අත දෙන, බය නැතුව උදව් කරන ගොඩක් අයට ඒ වෙලාවේ ඔබට නැති ප්‍රශ්න තියෙන බව පෙනේ. සල්ලි කාරයෝ කියලා හිතාගෙන හිට මිනිස්සු ලක්ෂයක් ප්‍රශ්න කියයි. මට නම් අපරාධි කියන්න බෑ. ඕනම වෙලාවක ඕන දෙයකට සහයෝගය දෙන යාළුවෝ අතරපත් වෙනෙක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒගොල්ල තමයි මටත් කරෝල කූරියා ඉඳන් දෙන්නේ. රට යන්න බලන්නකෝ. සල්ලි ටිකක් ඉල්ල ගන්නකෝ. දැන් රට යනවනේ. රට ගිහිල්ලා මේක ගෙවන්න පුළුවන්නේ. ඒත් බැරි අමාරුකම් කියනවා. අනේ මචං උදව් කරන්න කැමති මේ දවස්වල මගේ කියලා පටන් ගන්න. ඒ කතාව අහන්නවත් යන්න එපා. වැඩක් නැහැ ඒක. ඒක ඇහුවාම ඔබට රට යන්න හිතෙන්නේ නැහැ. ඔබේ රට යන අවස්ථාව ඒ මිනිහට දෙන්න හිතෙන්නේ. එමණි මේක යන්න. අපිටම ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා රස්සාවකට පිටරට යන්න ආවා. ලියුම ඇවිල්ලා තියෙන දැන්. LOLC ෆයිනන්ස් මෙහෙම කියනවා. කිසිම දේපලක් ඕනේ නැහැ, කිසිම ඇපයක් ඕනේ නැහැ. ඉතාලම ලේසියෙන් ඒ රට යන ඕන කරන වියහිදන් ටික හදාගන්න සල්ලි ටික දෙනවා. ආයි මෙහෙ ඇවිල්ලා ගෙවන්න ඕනේ නැහැ. එහි ඉන්න ගමන් හම්බ කරගෙන යන ගමන් ඔන්ලයින් ක්‍රමයට වාරික වශයෙන් ඒක පහසු ක්‍රමවේදයක් යටතේ ගෙවාගෙන යන්න හදලත් දෙනවා. හදිසියවත් මොන හරි කරදරයක් වෙලා ඔය හොමුස් වහලා වගේ ඔය වගේ නාට්‍ය පෙන්වන උදේ රෑ නැතුව දැන් මාස ගානක් වගේ ඔය නාට්‍ය පෙන්වන හොමුස් නාට්‍ය. හොමුස් නාට්‍ය පෙන්වන්න ඉන්නේ. ඒ වගේ නාට්‍ය පෙන්වනවා වගේ තත්ත්වයක්. ඒ ඔබට කන්ට්‍රෝල් තියෙනව නෙමෙයිනේ. ඒ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ණය ගෙවා ගන්න බැරි වුණා කියනකො. ඒ නිසාම ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව ලබා දෙන ණය රක්ෂණ ආවරණයත් අරගෙන දෙනවනේ. අඩුම දින ගානකින් අපිට රට යන්න හම්බෙච්ච chance එක වෙන මිනිහෙකුට හම්බෙනකන් බලන් ඉන්න දෙයක් නැහැ. දවස් දෙක තුනට වැඩේ කර ගන්න පුළුවන්. LOLC ෆයිනෑන්ස් එකේ නිලධාරියෙක් ඇවිල්ලා ඔබත් එක්ක ඉඳගෙන මේක කතා බහ කරලා ඔබේ පැත්තේ ඉඳන් මේක හදන්නේ. ඔබට පුළුවන් විදිහටයි මේක බලන්නේ. අන්න ඒකයි වටින්නේ. සමහර වෙලාවට අපේ ළඟම ඉන්න යාළු මිත්‍රයෙකුට එක කරගන්න බෑ. අපි කොච්චර බඩබැඳන් ආශ්‍රය කරත් අවශ්‍යම තැනදී පොරවල්ල නැති වෙන්න පුළුවන්. හැබැයි LOLC ෆයිනෑන්ස් ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා නම් ළඟම තියෙන LOLC ෆයිනෑන්ස් ශාකාවට පට්ට ගාල විනාඩි 10කට ගිහිල්ලෙන් කතා කරන්න මිනිස්සු ඉන්නවා. ඒ සබ්ජෙක්ට් එක වෙනම එතන ඉන්න කෙනෙකුට කියන්න පිළිගැනීමේ නිලධාරින්ට මම ආවේ මෙන්න මේ වැඩේට කියලා. එච්චරයි. අඳුරන කියලා කිසි කෙනෙක් ඉන්න ඕනේ නැහැ. සාමාන්‍ය අපිට හිතනවා අඳුරන කෙනෙක් ඉන්න ඕනේ කියලා ඕවා කරගන්න. එහෙමයක් අවශ්‍ය නැහැ. ඔන්නෝ තමයි සහන කියන්නේ. හොඳේ. ඒත් එක්කම දැන් අපි මතවාදේ වෙනස් කරගෙන යනවා. මමත් ආසයි ඒ වගේව කරන්න. මොකද තියෙන පරණ මතවාදයක් මුල් බැහැගත්ත මතවාදයක් ගලවල අයින් කරන්න පුළුවන් කියලා කියන්නෙම ඒක වෙන වැඩක්. අපිට ওই කාලයක් අපේ ඔළුවට දාලා තිබුණා මේ RBD තෙල් ගන්න එපා කියලා. දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙගෙන එනවා. පොඩ්ඩක් නෙමෙයි දැඩි ලෙස වෙනස් කරගෙන අපි එනවා. අපි මුලදීම කිව්වා ඇයි මේ RBD තෙල් ගන්න එපා කියන මතවාදය ආවේ. රිෆයින් කරලා බ්ලීච් කරලා ඩීඕඩරයිස් කරන එක කෙමිකල් වලින් කරන එක පට්ට ලාභයි ඈ. මාර ලාභයි. බාල කෙමිකල්ස් දාලා කරන කෙමිකල් කියන එක බාල වුණත් හොඳ වුණත් තරන්නේ නැහැ කෙමිකල්නේ. ඒවෙන් RBD කරන්න හරි ලේසි අනිත් එක. එන විශාල කර්මාන්ත ශාලාව ඕනේ නැහැ නේ. ඔය බූලි ටිකක් තිබ්බම වැඩේ කරගන්න පුළුවන්.
හැබැයි අධික වියදන් සහගත වැඩක් තමයි මුලදී. පස්සෙම නෑ. මුලදී අධික වියදන් සහගත වැඩක් තමයි මැෂින් පාවිච්චි කරලා මේක RBD කරන එක. අපේ පොල් තෙල් ටික සුද්ධ කරලා බ්ලීච් කරලා, කියන්නේ පාට අයින් කරලා ඩීඕඩරයිස් කරලා පොල් තෙල් වල තියෙන සුවඳක් කියලා. ඉතින් අපි හිතන් ඉන්නවනේ පොල් තෙල් වල සුවඳ තියෙන්න ඕනේ. කහ පාට තියෙන්න ඕනේ. කැලණි තිස්ස මල් වගේ කහ පාටට තියෙන්න ඕනේ. අපි එහෙම හිතනවා. රිෆයින් කරන්න ඕනේ නෑ gedara dini hæduwe. නෑ. පොල් තෙල් වල අනේක විද අපද්‍රව්‍ය තියෙනවා. වතුර, වතුර තමයි මිනිස්සගේ මිතුර. නමුත් වතුර පොල් තෙල් ඇතුළේ තියෙන කොට අපද්‍රව්‍යයක්. ඒ වතුර තියෙන චූටි චූටි මොලකියුල්ස් ඇහැට පේන්නේ නැති වෙයි. ඒවෙන් තමයි පොල් තෙල් මුඩු වෙන්නේ. ඊළඟට පිරිසුදු කරන්න අපි gedara කොප්පරා වේලලා අපිට කරගන්න පුළුවන්. අපි කවදාවත් කොප්පරා පිරිසුදු කරන ක්‍රමයක් දැනන් හිටියද? අපි දැනන් හිටියේ නෑ. ඒවේ හැදෙන ඇහැට පේන්නේ පුස්ජාතුල ඇෆලොටොක්සින්, පිළිකාකාරක, පිළිකාකාරක. ඒව පිටින්ම කෝවේ දාලා දරබර ගාලා අමරලා තෙල් ටික අරගෙන ඉතින් ඇරලා දානවා. ඉතින් හොඳයිද? ඒ නිසා වෙන රටකට තෙල් යවනවා නම් ඒ රටවල වලින් ගන්න. ඒක ප්‍රමිතියේ උඩම කෑල්ලක්. ඒක රිෆයින් නම් බ්ලීච් නම් ඒක ඩීඕඩරයිස් නම් විතරයි. මොකද පොල් තෙල් වල විශේෂ සුවඳක් අපේ කෑම වලට ඕනේ. අපේ බැදපු රෝල් එකකින් කට්ලට් එකකින් පොල් තෙල් සුවඳද ඔබට එන්න ඕනේ නැත්නම් කෑම එකේ සුවඳද? කට්ලට් එකක් කනකොට පැටිස් එකක් රෝල් එකක් කනකොට ඔබට මොකක්ද දෙන්න ඕනේ සුවඳ? මොකක්ද දෙන්න ඕනේ රහ? පොල් තෙල් රහ? නෑ. කෑම එකේ රහ එන්න ඕනේ. ඉතින් මේවා සුද්ධ කරන්ඩ වැඩිම ආයෝජනයක් දරලා මුලින්ම ලංකාවට මැෂින් ගෙනාවේ සේන මිල්ස්. ඉතින් ඒගොල්ලන්ගේ එෆර්ට් එක ලෝකෙ මිනිස්සු දැක්කා. අද පිටරට අපින් සෑහෙන පොල් තෙල් ප්‍රමාණයක් යවනවා. දන්න කාලේ ඉඳලා ඒ පිටරට යවන පොල් තෙල් වලින් 70%ක් මේ වෙලාවේදීත් යවන්නේ සේන මිල්ස් එකෙන්. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. දැන් අපි දැන් පොල් තෙල් ගන්න ගියාම ඒ ප්‍රාක්ක කීයක පොල් තෙල් ಜಾති කීයක්ද කියන්නේ? අන්න ආත වෙනවනේ. මම දන්නවා ඔබ පුරුද්දට ගන්න ඒවා තියෙනවා. පොඩි වෙනසකට අරන් බලන්න කොකෝ ෆ්‍රයි එක. අපිට කියන්න මොකද දැන් ඔබට හිතෙන්නේ කියලා. මේ වෙලාවේ ජෙනුවින් විදියට RBD කරපු ලෝකේ රටවල් අතිවිශාල ගානකට යවන ලෝකේ පිටරටවල පොල් තෙල් බිස්නස් එකේ ඉන්න කම්පනිස් සේන මිල්ස් එකේ පොල් තෙල් ලගරගෙන ඒගොල්ලන්ගේ ලේබල් එක ගහලා යවනවා. ඒ තරම් විශ්වාසයි. තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එකට පාවිච්චි කරන මටීරියල් එක ගන්න මේෙන් ගන්න. එච්චර ෂුවර්. අන්න කොකෝ ෆ්‍රයි. දැන් ඔබට තියෙනවා පොඩ්ඩක් ඒ ගැන ඔබට ඒ ගැන චුටි දෙයක් හිතන්න තියෙනවා. මගේ දැන් අර කතාවත් මට හම්බුණා. ඔබ දැන් ආයතනවල වැඩ කරනවනේ. මේකත් නිකන් මතක තියාගන්න. අපි තියාගන්න ඕන සේවකයෝ කවුද? gedara යවන්න ඕන සේවකයෝ කවුද කියලා එකක් තියෙනවා. දැන් මේ ගාලා කවුරුත් මාත් එක තරහ වෙන්න එපා. තරහ වෙන්න එපා. අපි හිතමු හැම දෙයකටම පැමිණිලි කරන සේවකයව. තියාගන්නවද? ගෙදර යවනවද? ගෙදර යවන්න ඕන. කණ්ඩායමට කිසිම සහයෝගයක් නොදෙන සේවකයා. තියාගන්නවද? ගෙදර යවනවද? ගෙදර යවන්න ඕන. මේක අහලා ඉන්නකොට බය කතරයිද දන්නේ. වැරදි කළත් ඒවා පිළි අරගෙන වගකීම බාර ගන්න සේවකයා. වැරදි කරනවා. හැබැයි ඒක පිළිගන්නවා. ඒක වගකීම ගන්නවා. තියා ගන්න ඕනේ. හරි ස්ලෝ වැඩ කරන්නේ. හැබැයි දියුණු වෙන්න උනන්දුයි. අනේ උනාට ස්ලෝ. තියා ගන්නවද? ගෙදර යවනවද? ගෙදර යවනවා. ඉහළ දක්ෂතා තියෙනවා. හැබැයි ටොක්සික්. ටොක්සික්. එවන්ස නෙගටිව් පැත්තේ කතා කරන්න. හැබැයි හරිම ටැලන්ටඩ්. පොද කරන්න. ගෙදර යවනවා. අදම යවන්න එපා. ලබන සතිය වගේ නැත්නම් මේකෙන් ඉඳ යවනවා කියලා. කුසලතා අඩුයි. උද්‍යෝගේ වැඩි. තියා ගන්නවද? ගෙදර යනවද? කුසලතා අඩුයි. උනන්දු වැඩි. තියා ගන්නවා. හැම විසඳුමකටම ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම කරමු කිව්වම හැබැයි සර් මේකේ මෙහෙම එකක් තියෙනව නේද? සර් එකේ පොඩි ඉලක්ක වගේ තියෙනව නේද? කොඩි ඉලක්ක කර තියෙන එකක් හොයා ගන්න. ගෙදර යවනවා.
අවුරුදු 10ක් විතර දැන් ඉන්නවා. කිසිම වර්ධනයක් නැහැ. හැබැයි අවුරුදු 10ක් 15ක් විතර ඔය ඉන්නවා. වැටිගෙන ඉන්නවා. ඉතින් ඔළුව ගහගෙන ඉන්නවා. යවනවා තියාගන්නවද? මල්ලි. යවනවා තියාගන්නවද? මල්ලි රැන්නන වට්ටවට්ටි. තියාගන්නවා. මොකද ස්කිල් එක පුරුදු කරන්න පුළුවන්. විශ්වාසය පුරුදු කරන්න බෑ. හරිම බුද්ධිමත්. හැබැයි ආයතනයේ විෂන් එකට ගරු කරන්නේ පොර දක්ෂයි විෂන් එක වෙන එකක්. තියාගන්නවද යවනවද? ඔන්න කේස් එක. යවනවා. මල්ලි? මල්ලි හොඳයි. මේ පියරණංගි නෑනේ මේ මල්ලි තමයි ඉන්නේ. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඔහොම සෙට් එකක් ඉන්න ඕනේ. හෙමින් තමයි නමුත් යනවා වැඩේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම ආසම කෑල්ලක් තමයි. දක්ෂ වුණාට වැඩක් නැහැ. ඇතුළේ තියෙන සිස්ටම් එකට විනයක් කරනවා නම් දක්ෂ වුණාට වැඩක් නැහැ. හැම එකකම වැරද්දක් පේනවා නම් දක්ෂ වුණාට වැඩක් නැහැ. වැරද්දක් වෙච්ච වෙලාවට වගකීම බාර ගන්න නැත්තම් ඒව ටිකත් මතක තියාගන්න. මේක පර්සනලි ඔබට ඇනලයිස් කරගන්න පුළුවන්. තරහ වෙන්න එපා කියලා මුලදීම කිව්වේ ඒකයි. තරහ වෙන්න එපා. නමුත් එහෙම තමයි ආයතනයක් ඉස්සරහට යනවා නම් යන්න ඕනේ. නැත්තම් මොන තරම් හොඳ ආයතනයක් වුණත් මගදී කඩාගෙන වැටෙන්න පුළුවන්. අයිතිකාරයා මොන දක්ෂයා වුණත් වැඩක් නැහැ. සේවක මණ්ඩලයේ සෙට් නැත්තම්. එමන ලංකා ටයිල්ස්. මාර විෂන් එකක්. උළු හැමෝම සපෝට් කරන්නේ විෂන් එකට. දක්ෂතාවය තියෙනවා, ටෙක්නොලොජි තියෙනවා, හිමින් හිමින් දියුණු වෙනවා, ලෝකේ තියෙන අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් එක්ක ඉන්නවා. දැන් ලෝකෙ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඩබල් ෆයර්ඩ් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා දැන් අලුත්ම ඉන්ඩස්ට්‍රි එකේ, අලුත්ම ටෙක්නොලොජි ඇතුලේ. ඇයි ටයිල් එකේ අර උඩ තියෙන ප්‍රින්ට් එක මොකක් හරි අපිට මොකක් හරි පින්තූරයක් හරි මොකක් හරි කැටයමක් හරි මොකක් හරි සාමාන්‍යයෙන් තියෙන කැටයමක් මොකක් හරි ඔක්කොල ඇඳලා හරි කමන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් මේක දැන් ප්‍රින්ට් එක ඔබ දැකලා තියෙන සමහර ඒවායි ඔය සමහර තැන්වල අල්ලලා තියෙන ටයිල් තියෙනවා. ඒ සමහර ඒවා ප්‍රින්ට් එක නැහැ. සමහර ඒවා තියෙනවා. පෑගිච්ච තැන්වල ප්‍රින්ට් එක නැහැ. පෑගිච්ච නැති තැන්වල ප්‍රින්ට් එක තියෙනවා. එහෙම වෙන්න බෑනේ. එහෙම නොවෙන්න තමයි දැන් මේ ප්‍රින්ට් එක මේක ඩබල් ග්ලේස් කරන්නේ. නැත්නම් ඩබල් ෆයර්ඩ් කරන්නේ. දෙපාරක් බේක් කරන්නේ ඒකට තමයි. ටයිල් එක වතාවක් බේක් කරලා ප්‍රින්ට් එක දාලා තව බේක් කර හොඳට සර්ෆස් එකට අල්ල ගන්නවා. අනිත් එක ලංකා ටයිල්ස් හරිම ප්‍රසිද්ධයි කියලා ටොප් ලේයර් එක හරිම ක්වලිටි කියලා. හරිම ඩියුරබල් කාලයක් පවතිනවා. ලංකාවට ටයිල් කියන එක හඳුන්වලා දුන්නේ ලංකා ටයිල්ස් තමයි. රටවල් කීයක ලස්සන ප්‍රොජෙක්ට්ස් කීයක ලංකා ටයිල්ස් ඉන්නවද? අපි හැමදාම හරි ආසයි මතක් කරනවා. අපි නිතර කිසිම ගේමක් නැතෝ යන්න පුළුවන් රටක් නේ අපිට. ඒකන වාසනාවක් එහෙම යන්න පුළුවන් එකත් සිංගප්පූරුව කියන අපිට ඔන්න රයිවල් වීසා එකක් තියෙන රටක් නේ. පාස්පෝට් එක තියෙනවා නම් ගිහලා දැන් බැස්ස හැකි. සීම උලන්න නැතුව රට ඇතුළට යන්න පුළුවන්. ආ ලෝකේ නම්බර් 1 පාස්පෝට් එක තියෙන රටට අපේ පාස්පෝට් එක යන්න පුළුවන්. අනික මාර දෙයක් මට නම්. කවුරු හරි ඒ ගහපු ඉතින් ඒ ඇග්‍රීමන්ට් එක ගහලා තියෙනවා ඇන්ඩෙන්ඩ්. ආ සෑහෙන කාලෙට කලින් ඔක හම්බෙච්ච එක. ඉතින් ඒ අවස්ථාව අදටත් අපිට තියෙනවා ලංකාවට, right? ඒ ගිය වෙලාව බලන්න චැංගි එයාපෝට් එකේ ටයිල් වර්ක් එකට දායක වෙලා තියෙනවා ලංකා ටයිල්ස්. කම් ඔන්. නම්බුවක් නේ. ඉතින් අපිට මාර සතුටක්. කොච්චර දේවල්ට සමහර රටවලට පාර්ලිමන්ට් සදන පාවිච්චි කරලා තියෙන අපේ ප්‍රොඩක්ට් එක මාර දෙයක්. මම නම් ඒවහල හරි සතුට වෙනවා. පොඩි ආඩම්බරයක් මං ගන්නවා. මට අදාළ වුණා හෝ නැතා මට වැඩන්නේ අපේ ප්‍රොඩක්ට් එකනේ මේ යන්නේ කියලා නේද? මේඩ් ඉන් ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් එහෙ තියෙනවා කියන එක. ඒ තමයි ලංකා ටයිල්ස් කතාව. ඉතින් මම විශේෂයෙන් ඔබට කියන්න ඕනද ලෝකේ රට රටවල් වලින් පවා මේ පුංචි රටෙන් අරන් ගන්න මේ තරම් ස්ටෑන්ඩඩ් හයි ස්ටෑන්ඩඩ් ටයිල් ඇතිද්දි වෙන මොන කොහෙන් ටයිල් ගන්නද මෙයා? දැන් වෙලාව 9:29.

ඕන මේ වගේ සින්දුවක් දාලා හෙට කරමුනේ. ඒක මේ සින්දුවක් බෑග්‍රවුන්ඩ් එක යනවා. මම උදේ නැගිටපු ගමන් තියෙන මගේ පොඩි රේඩියෝ කෑල්ලක් තියෙනවා. ඒකට මගේ මේ ෆෝන් එක සද්ද කරන්න පුළුවන්. සද්ද නෙමෙයි සම්බන්ධ කරන්න පුළුවන්. ඒතකොට සද්ද එනවා. ওই වගේ සින්දුවක් දා ඒ කැම්මට ගිහිල්ලා කේතලේ ලිපේ තියලා අපි වැඩ අපිම කරගන්නවා. අපි ඒවල කේතලේ ලිපේ තියලා තේකොළ දාලා 2 මිනිත් යන්න ඕනේ ඉතින්. තේකොළ දාලා පැහැනවා වතුර දැන්. නටන වතුර තේකොළකට දාලා 2 මිනිත්ස් තියන්න ඕනේ. එහෙමයි රෝසා කහට හදන්නේ. පෙලේ රුව මම ජීවිතේල ඉන්නට ගිය පුළුවන් තරම් හම්බෙන පොඩිම තැනක් ගන්න ඕනේ. ඒ ආතල් එක ගන්නව නම් ගන්න ඕනේ ඈ. මොකද දන්නවද? මම හැමතිස්සෙම මතක් වෙනවා මේ රානන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිව්වයි කියන එක. මේ නිය පිටට වැලි අරන් කිව්වලුනේ. ආනන්ද මෙතන තියෙන වැලිද වැඩි? මේ මහ පොළොවේ තියෙන වැලිද වැඩි? ස්වාමිනී මහ පොළොවේ තියෙන වැලි වැඩි. මේ නිය පිට තියෙන වැලි අඩුයි. අන්න ඒ වගේ තමයි ආනන්ද. මේ මනුෂ්‍ය භවයක් ලැබනවා කියන එක මේ නිය පිට තියෙන වැලි වගේ. මනුෂ්‍ය භවය අතහැරෙන අවස්ථා මේ මහ පොළොවේ තියෙන වැලි වගේ. බය හිතෙන්නේ නැද්ද ගියොත් එන්න විදියක් නැති වෙයි කියලා? එහෙම හිතෙලා නැද්ද? ඉතින් මේ හම්බෙච්ච එකෙන් මොකක් හරි එහෙම දෙයක් කරගන්න නැද්ද ඉතින්? ඒක නිතර කල්පනා කරා. මනුෂ්‍ය ජීවිතයක් හම්බෙලා තියෙන හැමදාම උත්සවයක් තමයි ගන්න තියෙන්නේ. උත්සවය හැම වෙලාවෙම ගන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ එක උත්සවය බාරගෙන නැහැ තාම. ඒක ගන්න. හැම මොහොතෙම ගන්න. චූටි චූටි දේවල් වලින් ගන්න. ලොකු මොකක් හරි එකක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. හරි? රෝසා කහට එකක් හදලා ඒකේ මොකද්ද මේගොල්ලෝ මේ කියන කහටරහ? ඒගොල්ලෝ කියනවනේ. රෝසා කහට එකක් බිව්වොත් හරියට හදලා කවදාවත් වෙන එකක් බොන්නේ නැහැ කියලා කියනවා. මන් දන්නේ නැහැ එහෙම වෙනවද කියලා. නමුත් ඒක ඔබ try කරලා බලන්න එක. අපේ පැලට් එකත් මත බලපානවා. හැබැයි මාර කොන්ෆිඩන්ට් පිට කියනවා. ඒ තරම් රහයි කියනවා හරියට හැදුවොත්. ඒකල මේකට මේ සීනි ගෝණියක් විතර දාන්න එපා. රතු සීනි මන් දන්නේ රතු සීනි දාන රතු සීනි පාඩු වෙලා තියෙන්නේ. පොඩක් බලලා සීනි රහට නෙමෙයි අපි තේ බොන්නේ තේ රහට තේ බොන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. අපි සමහර ඒවා රහ දන්නේ නැහැ. හැම රහම සීනි වලින් වැහිලා තියෙන්නේ අපිට. ඒකක්. එතකොට ඒ වගේම තව මොකක් කරේ මං කියන්න හිටියා. ආ. ලොතරැයියක් ගන්න. ලොතරැයියක සමහර රුපියල් 40ක් දීලා ඔබට දිනමක් ආවේ නැති වුනහම ඔබ මූණ මෙව කර ගන්න ඕනේ නැහැ. ඔය ඔහොම ගිහිල්ලා ඔය 40ෙම තමයි සමහර එක පාටම රුපියල් 500ක දිනමක් ඔබට පත්තු වෙන්නේ. 1000ක එකක්. ඔව් සමහර වෙලාවට එක කෝටි ගානේ දිනම නොවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ උත්සවේ ගන්න. 40ක් දුන්න 1000ක් හම්බුණා. ඔබට එහෙම සන්තෝෂ වෙන්න බුණ මන් දෙක තියෙනවා අර දුවලා දිනන තරඟවල 1 2 3 දෙවණියට කිරි සතුරක් නෑ තුන්වෙනියා පිනුම් ගහන මට්ටමේ සන්තෝසයි ආ මිඳින අය සමහර වෙලාවට අර මගේ හොඳම කාලේ වාර්තා කරගන්න බැරි වුණා පළවෙනියා වුණාට කියලා පළවෙනියා කියන කොටු උඩ ඉඳගෙන ඉන්න පොර මූණ නිකන් ඇඹිලිය වගේ වෙලා කිසිම නෑඹිලියක් වගේ මූණක් දාන ඉන්නවනේ මිනිහා පළවෙනියකේ වෙච්ච සතුට ගන්නෙ නෑ. මිනිහා දුවලා අර වෙනදාට වඩා තප්පරයක් වැඩි වුණා කියන දුක තමයි මිනිහා අරන් ඉන්නේ. උත්සවය ගන්න විදියක් නෑ ඉතින්. Right. ඉතින් ගන්න. ඉතින් NLB එක ලොතරැයි සෙට් එක මම කියන්න සුබ දවසක් ගොවිසත මහජන සම්පත ධන නිධානය මෙගා පව ලකි 7 හඳහන අද සම්පත ජය 7 සමෘද්ධි මේ ඔක්කොම NLB ලොතරැයි. පහක් ගන්න එකක් ඇදෙනවා. එහෙම සම්භාවිතාවක් තියෙනවා. ආසන්න වශයෙන් ඒකේ සම්භාවිතාව 50කට 60කට වඩා වැඩි කියලා මටම තේරිලා තියෙනවා. සමහරවිට මට පොඩි ආතල්යක් තියෙනවා මේ 40ක් දින ටිකට් එකකට ඒ ගානමයි මට ඇදිලා තියෙන්නේ. ඒ ගාන මං හිතනවා මේක මට යම්කිසි අවස්ථාවක් ලබා දෙලා තියෙනවා මට විශ්වේනා පරිවිඩයක් තව එකක් ගන්න. තව එකක් ගන්නවා. සමහරවිට ඒක සත පහක්වත්. අපේ විශ්වේනා පරිවිඩයක් ලොතරැයි පහක් ගන්න කියලා. අනතර මං පහක් ගන්නවා. මට දෙන චූටි චූටි දිනුම්. මං තාම කෝටිපතියෙක් වෙලා නැහැ. හැබැයි මං දවසක වෙයි. අන්නේ දාට ඕගලන්ට ඇඬෙයි. ඕගලන්ට කොහොම වෙතත් මගේ පාට්නට ඇඬෙයි. අද මෙතන හිටියා නතා නැහැ. දැන් කෝල් එකක් දීලා කිව්වනම් මේ මනංගි මට ලොතරැයියක් ඇදුණා කෝටි ගාණක් වණ. ඔය කොටහලුත් ඉවරයි ඔය බර්ත්ඩේ ඉවරයි. ඉතින් දැන් සිහි නැහැ. උත්සවය ඉවරයි ගොලන්. එහෙමත් වෙනවා. ගවය ලොතරැයි ගත්තේ නෑ වගේ නෙමෙයි ළඟ මිනිහට ලොතරැයියක් ඇදුණා දාට ඔයගලන්ට මේ වෙලා යයි ඒ නිසා ඉස්සෙල්ලාම ඩග්ගාලේ ලොතරැයි ගන්න අපේ මාම කෙනෙකුට උනා ලොතරැයියක් ගේන්න කියලා ඒ මාම ගිනාවේ නෑ ලොතරැයිය
ගෙදරාවට පස්සේ මතක් වුණා සල්ලි දීලා මිනිස්සු ආනේ සල්ලි දීලා නෙමෙයි සල්ලි දීලා නැහැ අනේ අයියේ සල්ලි දෙන්න මට ලොතරැයි පහක් ගෙනත් දෙන්න කියලා රෑම ගිහිල්ලා ආපහු ගෙනත් දුන්නා වැස්සෙම ගිහිල්ලා ආ නංගි මම මේ ලොතරැයි ටික ගෙනාවා කියලා අමතක වෙලා ගෙදර ඇවිල්ලා ආයි ගිහිල්ලා ආයි කියලා ඇඳුනා කීපල්ලා කෝටි ගන්න ඒ ගෙදරට එහෙම අපේ මාව ඇඩ්මිට් කරන්න ඕන එහෙමත් ඒවා තියෙනවා රයිට් ඕකේ දැන් වෙලාව 9:37

0: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited with it.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112800 NIBM, the city university, the place to be.
3: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
6: David Peters Motor Company Private Limited.
7: අනේ හරිම තැනට ගිහින්ද.
8: LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනි.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
15: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
14: 13.19ට කෝල් එකක් ගන්නකො.
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
18: සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
17: ඔව්වා
18: මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
17: හච් 15 පිස්සුවක්ම තමයි.
19: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්. අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114700.

කතාවක් අහලා තියෙනවද best days are created in the night before කියලා. Best days are created in the night before. හොඳම දවස් නිර්මාණය කරන්නේ කලින් දවසේ රාත්‍රියලු. හ්ම්. හිමවත්ද? ඒක නිින්න ගැන කියන්නේ. හොඳ නිින්දක් ගැන කියන්නේ. සැප නිින්දක් ගැන කියන්නේ. මට එහෙම ඉන්න සැපට නිින්දගේ අවස්ථාවන් තියෙනවා. හොඳ මහන්සි වෙලා හොඳම ලෙවල් එකේ මහන්සි වෙලා පම ආ සැප්පට නිින්ද යනවා. එයට ගායේ ගලේ උනත් නිදා ගන්න පුළුවන්. ආයේ මෙට්ට කොට්ට මෙලෝඩියක් ඕන නැහැ. ඒක තමයි ඇත්ත. අපේ රස්සාවල හැම එකක් මේ තත්ත්වෙ නිකන් ගල් කඩලා එම ගල්ලා මහන්සි වෙන ජොබ් නෙමෙයි අපි හැමෝම කරන්නේ. අපි විවිධ දේවල් කරනවා. අපි ගොඩාක් වෙලාවට කරන්නේ එකතන ඉඳගෙන ඉන්න. එකතන ඉඳගෙන ඉන්න එක නෙවෙයි ඔබේ ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙනවා. එකම දෙයක් කරගෙන ඉන්නකොට ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙනවා. නිතර නිතර ප්‍රශ්න එක්ක වැඩ කරනවා ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙනවා. මට පේනවා මේ රටේ බහුතරයකට ස්ට්‍රෙස් ඇත්තටම. වෙන දේවල් බලන් හිටියත් ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙන මට වන්නේ තියෙන නේද? ඉතින් මේක යවා ගන්නෙ කොහෙන්ද? මේක යවා ගන්න තියෙන හොඳම ක්‍රමය මේක වෙන මැකනිකල් සිස්ටම් එකක් නෑ. ඒක මොන හරි බෙහෙත් බොන මිනිස්සු ඉන්නව නින්ද යන්නේ නැහැ කියලා. ලෝකේ ඉන්නවා 140ක් මිනිස්සු නින්ද යන්නේ නැති. ඔබට නිකන් හරි නින්ද යනවා හරි වාසනාවන්තයි. කැඩි කැඩි හරි නින්ද යනවා වාසනාවන්තයි. උනට කැඩි කැඩි යන නින්දෙන් ඔබට වැඩක් නැහැ කියලා මේ කියන්න හදනේ. ඔබට එක දිගට පැය 8 ඔබ නිදා ගන්න ඕනේ. ඔව් ජීවිත කාලෙන් 3 එකක් නිදා ගන්න ඕනේ. නැත්තම් මිනිස්සු වේල පහෙන් මැරෙන ඔබ හරියට පැය 8ක් දවසකට නිදා ගන්නවා නම් අවුරුදු 5කින් අවම වශයෙන් ඔබේ ජීවිත කාලය උස්ස ගන්න පුළුවන්. දැන් අපි මොකක් හරි පෙත්තක් හදුවා නම් එහෙම මොකක් හරි අවුරුද්දකින් ජීවින කාලය වැඩි වෙන පෙත්තක් කියලා ටෙස්ටිමෝනියල්ස් 10ක් 15ක් මිනිස්සුන් අරගෙන ඒකල වීඩියෝ කැලේ 4-5ක් දැම්මම නම් කරේ තියම් බොන්නේ. හැබැයි අපි ඔබට කිව්වම නිදා ගන්න පෑයට අවුරුද්දක් නෙමෙයි අවුරුදු 5ක් ජීවිත කාලය දික් කර ගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න හිතෙන්නෙම නෑ නේද? ඒකට තමයි කරුමේ කියලා කියන්නේ. මාන වැඩක් නේ. ඒ තරම් ලේසි දෙයක් දීලා තියෙනවා අපිට. ඔව්. දෙයෝ දීප හොඳම තෑග්ග. දෙයෝ දීප හොඳම තෑග්ග. ඉතින් අපි මේ නිින්ද ගැන මෙට්ට ගැන කතා කරන එක පැත්තක තියලා අපි නිින්ද ගැන කතා කරන්න පටන් ගත්තා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඉන්නේ කලම්බු 7 වල. වෝඩ් ප්ලේස් එකේ ඔබට පුළුවන් එතන තියෙන මෙට්‍රස් තැනට යන්න. ඒගොල්ලෝ හරි මාසයි ඔබව ගෙන්න ගන්න. මෙට්ටයක් කරේ තියලා යවන්න නෙමෙයි. ඒගොල්ලන්ට ආසයි ඒ ඔබ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක එක්ස්පීරියන්ස් කරනවා බලන්න. ඒගොල්ලෝ ආසයි ඒගොල්ලෝ මෙට්ටි වැටලා ඔබ දන්නේ නැව නේ අපේ ලොකු ලයින් එකේ අපි යන්නේ. ආ මොනවා වටසිස් ආ මෙට්ට මෙට්ටනේ මෙට්‍රස් කියන්නේ නේද? ආ වටදීස් වටස ආ මෙට්ට ආනේ මෙට්‍රස්. ඒගොල්ලෝ කියයි මේ සපඩ බලන්න එක්ස්පීරියන්ස් කරලා. අපි කොහොමද එක්ස්පීරියන්ස් කරන්නේ? ඉඳගෙන බම්ප් වෙනවා. ඕගොල්ලෝ නිදාගන්නේ එහෙමද? ඉඳගෙන බම්ප් වෙවි. එලෙමන්ට් එකට යන්න ඕන. එලෙමන්ට් එකට යන්න ඕන. ඔබ නිදාගන්න අතට නිදාගන්න. උඩුබැලිය අතට, මූණ පහලට, දකුණු ඇලේ උඩ, වම් ඇලේ උඩ, නැමිලා, හැකරලා මූඩ් එකේ, ඉබ්බා මූඩ් එකේ, වහගෙන පරෝගෙන, හවු.

නැකටින් නෑ ඉතින් රොමෑන්ස් වැඩි වෙලා ඉතින් රොමන්ස් කියන මෙට්‍රස් එක තියෙන මේ චූටි කැප්සියුල් මිලියන් ගාණක් මයික්‍රෝවේව්ල කැප්සියුල් මිලියන ගාණක් අතුරලා තියෙන ෆැබ්‍රික් එක ඇතුළට අපේ ඇඳේ පෙරලනකොට එහෙම ඉන්නුනේ ඒවා පුපුරනවා ටික ටික එහෙම කරලා නිකන් ගංගා වගේ වතුර වගේ එකකින් එළියට ඇවිල්ලා ඒක ගිලිලා එහෙම නෙමෙයි ඒක ඇරෝමා ස්මෙල් එකක් එන්න පටන් ගන්නවා මෙට්ටේ වතුරේ බෝ වගේ වෙන්නේ නේ ඒකට ඔබේ සිතුවිලි සහන් සිතුවිලි ඔබට ඇතිවෙනවා ආදරණීය සිතුලි මෝරණ ආදරණීය සිතුලි මෝරණ ඒක ඇතිනේ ඒ මෙට්‍රස් එකකුණත් ඔබට ගන්න පුළුවන් හැබැයි ඔබට ස්ලීප් ඩිස්ඕඩර් එකක් තියෙනවා නම් බලන්න ඕනේ ඇයි කියලා සමහරට ඔබේ බොඩි එකේ ටෙම්පරචර් එක නිදා ගන්න ඕන කරන ටෙම්පරචර් එක අඩු වෙන සීට සෙල්සියස් අංශක 18.3 තියෙන්න ඕන නිදා ගන්න යනකොට ඒකට රස්නේ පිටිගල වැටුනකම නිින්ද යන්නේ නැත්te ඒක කූල් ඩවුන් වෙන්න ඕනේ සමහර මිනිස්සු AC එක කරරේට 16ට දාලා බලනවා. ඒ නින්ද යන්නේ නැත්නම් ඇයි? සර්ෆස් බොඩි ටෙම්පරචර් එක හදා ගන්න බෑ ඒගොල්ලන්ට. ඒ අයිට තමයි ඒගොල්ලන්ගේ කූල කියන මෙට්‍රස් එක තියෙන්නේ. මේක ජර්මනියේ අවෝඩ් විනින් මෙට්‍රස් එකක් මම ඔබට කියන්නම්. ජර්මනි අවෝඩ් විනින් මෙට්‍රස් එකක්. ජර්මනි ඔය සීන ඉන්ටර්සූම් ඔය අමුතු නම ඉන්ටර්සූම් කියන අවෝඩ් සෙරමනි එකේදී ලෝකයේ තියෙන හොඳම ඉනෝවේෂන් එකට හිමි සම්මානය හම්බුන ඔය කූල කියන මෙට්‍රස් එකට ඒ මටීරියල් එකට ඒගොල්ලෝ ඒ වගේ අලුත් ඉනෝවේෂන් වලට තමයි ෆර්නිචර් පැත්තේ සම්මාන ප්‍රදානය කරන්නේ කූල මෙට්‍රස් එකට තමයි සම්මානය හම්බුනේ එයාට පුළුවන්කම තියෙන පරිසරයේ තියෙන සියලුම සීතල වායු ද්වාරා එකතු කරලා තියාගෙන ඔබ රැට නිදා ගන්න ඉන්න වෙලාවේ ඔබ ඇඟේ තියෙන බොඩි ටෙම්පරචර් එක උරාගෙන සර්ෆස් ටෙම්පරචර් එක සීතල කරලා ඔබට නිින්ද යවන්න බබෙක් වගේ අන්න රියල් බබ්බු නිදා ගන්න ස්ලීප් මේකර්ස් එකට යන්න කලම්බු 7 වල තියෙන්නේ. ගියාට සල්ලි ගන්නෑ. මෙට්ට ගත්තේ නෑ කියලා බයින්නේ. ඇයි සර් එහෙම කරන්න කියලා අහන්නේ. ඔබට අපහසුතාවයක් නොදැනෙන එක්ස්පීරියන්ස් එකමයි ඔබට දෙන්නේ. මොකද ඔබ කවදා හරි මෙට්‍රස් එකක් ගන්න ඩිසයිඩ් කරන දවසක ඔබ උතන්ට එනවා කියලා එයාලා දන්නවා. එතකන් ඒ එක්ස්පීරියන්ස් එක විතරක් අරගන්න. මෙට්ට ගන්න ඕනේ නෑ. එහෙම මෙට්ට විකුණ ගන්න වේදනාවක් නෑ. ස්ලීපින් කියන එක්ස්පීරියන්ස් එක අරගෙන යන්න. ඒක ලොකු දෙයක්. දවසක ඔබ මෙට්ටයක් මේ වෙලාවේ ගන්න හොය වෙන මිනිහෙකුට අර ඔබ පණිවිඩයේදී මම ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරා මචං අර මේ වැලන්ටිනෝ ඉටලි එතනට ගිහිල්ලා මචං ස්ලීප් මේකර්ස් ළඟින් මෙට්‍රස් එකක් ගන්න මචං ලව්ලි මචං ඒ එක්ස්පීරියන්ස් එක කියලා. ඒ වචනේ තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. රයිට් එකක්. එතකොට මේ මම මේ දාගත්ත ඔන ෆෝන්ස් ගැනත් මට තියෙන දේවල් කියන්න ඔන ෆෝන්ස් වෙනම ගමනක් ඉතින් මේ යන්නේ ආ වෙනම එකක් කියන්නේ කොහොම ඒක දැන් රයිට් මේති මේ ඔබට හොඳම දේ තමයි මේ GSM Marina කියලා සයිට් එකක් තියෙනවනේ ෆෝන්ස් ගැන හොයන්න ඕන නම් සාමාන්‍ය එතනට ගියම සෑහෙන දෙයක් හොයාගන්න පුළුවන් හොඳේ හැම ජාතිකම ෆෝන්ස් ගැන කම්පැරිසන් එකක් ගන්න හරිය මේ පුළුවන් අපි දැන් පහුගිය දවස් ටිකේම කව මේ Honor X9D ෆෝන් එක ගැන මේක තනි කර ඉංජිනේරින් වර්ක් එකකින් ගොඩ දාපු මැජික් එකක් මේක මොන ෆෝන් එකද කියපල්ලකෝ වැටුනහම කැඩෙන්නේ නැත්තේ එබෙන්නේ නැත්තේ තැලෙන්නේ නැත්තේ වීදුරුව බිඳෙන්නේ නැත්තේ මේ මේක. ඒක තමයි මේක. Honor X9D. ඒක තමයි මේක මේක සිගරේක තියෙන එක ගෙවන්න ගන්න පුළුවන්. 8000ක් නෙමෙයි මිලියම්පියර් ගන්න 8300ක් මිලියම්පියර්. සුප්පිරි චාර්ජර් එකක් අම්ම නැත්තම් මේ වගේ බැටරිය චාර්ජ් කරන්න නම් වෙන්නේ අපිට කාර් එකේ බැටරිය ගලවලා තමයි නැත්තම් චාර්ජ් කරන්න වෙන්නේ. හොඳ බැටරියක් මේක චාර්ජ් කරන්න වෙන්නම හොඳ චාර්ජර් හෙඩ්යක් ඔබට හම්බ වෙනවා. ඉතින් මේකේ Honor X9D කැමරාව ගැන ඔක්කොම කියන්න ඕනේ. ඩිස්ප්ලේ එක AMOLED, platform එක Android latest. එතකොට මේන් කැමරා එක මෙගාපික්සල් 108යි. ඔව්. එතකොට කොහොමද ඒක? වීඩියෝ 4K වීඩියෝ 30 frames. ඕකේ. හොඳයි. ඉතාම හොඳයි. එතකොට ultra wide lenses ඔක්කොම තියෙනවා internal memory මේක 256GB 8GB RAM 256GB 12GB RAM බලන්න ලංකාවේ 512GB එකකුත් තියෙනවද කියලා බලන්න එහෙම තියෙනවා එක එක නංග අවශ්‍යතාවයට අනුව මේ ෆෝන් එක හදලා තියෙන්නේ ඉතින් මේකට ඔන මාර ටෙක්නොලොජි එකක් මාර වෙලාවක් කාලයක් දාලා හදපු ෆෝන් එකක් මේ ෆෝන් එක 140,000 කණක් වගේ වෙන්නේ මේක ගෙවන්න ගන්න පුළුවන් සිංගරකින් ගන්නකොට ඕන එකක් ඉදින් ගෙවන්න ගන්න පුළුවන්

එහෙම ගන්න මොකක්ද මම මේ මේ මේ කියාගෙනාවේ මේ ෆෝන් එකේ ලුක්ස් වලට ඔබ අනිවාර්යයෙන්ම ඇඹරෙනවා. මේ ෆෝන් එකේ ලුක්ස් වලට ඔය සමහර කලර්ස් තියෙනවනේ, එහෙනම් ලක්ෂර ටච් එකක් තියෙන කලර්ස් තියෙනව නේද? එහෙනම් ලක්ෂර ලෙවල් එකේ කලර්ස් මේ ෆෝන් එකේ තියෙන, අන්න එහෙව් ලක්ෂර ලෙවල් එකක් තියෙන්නේ. ඒක පොඩි අද ඔබට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. අර වටේ වටේ බෙසල් එක වගේ අනේකේ තියෙන අර ගෝල්ඩ් රෝස් ගෝල්ඩ් අතර තියෙන ටච් එකෙන් කරපුවා, ට්‍රිමින් කරලා තියෙනවා. ඒතර මේක තියෙන අර වෙල්වට් වගේ පොඩි ෆිනිෂ් එකක් තියෙන ඒ කලර්ස්, ඒක අමුතු ලෙදර් ඉෆෙක්ට් එකක් වගේ නිකන් බැලුව බැලමට පේන්නේ. හැම ෆෝන් එකම අන්න ඒ වගේ මැට් ෆිනිෂ් එකක් තියෙන කලර්ස් තියෙනවා, කලර්ස් හතරකින් තියෙනවා. ලක්ෂර පෙනුමයි ඇත්තරම තින් ඒක ලක්ෂරයක් තමයි. අපිට මෙලෝ සිහියක් නැහැ නේද? මෙලෝ සිහි සන්නයක් නැහැ කියන සින්ඩ්‍රෝම් එක අපි හැමෝටම තියෙනවා ටික ටික. ෆෝන් එක තියන නෑ හැක් ගන්න ලැකටන ෆෝන් එක බිම. අම්මෝ ඒ වෙලාවට මෝනවල් එහෙම ඇද්ද වෙනවා මම දැකලා තියෙනවා. ඉවරයි කියන හැඟීමෙන් මෙන්න ෆෝන් එක බලන්න. අපි ඔන X9D ෆෝන් එකක් නම් ඔබ ගාව තියෙන ඔබට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපිට සාතික වෙන්න පුළුවන්. එතකොට පෞගේ දවස් ටික දිගට හරහාට විස්තර කිව්වා. ඒ නිසා හිනට වාත කරන්නේ නැහැ මේක ගැන. අපි කිව්වා colorup.lk.com සයිට් එකට ගිහිල්ලා ඔබ සීලිමක් ගහන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් දැන් මිනිස්සු ආසම මේ වෙලාවේ මාකට් එකේ වැඩියෙන්ම උනන්දුව තියෙන ස්ට්‍රිප් සීලින් එකට යන එක. ඒක ලීවලින් කරන එක තමයි සම්ප්‍රදාය වෙලා තිබුණේ. නමුත් කාලයක් ඇද්දී මිනිස්සුන්ගේ සල්ලි අපත ගියා මේ ලීවලින් මේ වැඩේ කරන්න කියලා. ලංකාව වගේ රස්න තියෙන රටවල්වල පොඩි පොඩි සත්තු වැඩිනේ, ඔය වෙයෝ අරුම් මුන් ඔක්කොම වැඩි. උන් ඔක්කොම වහලවල් ගානේ තමයි රින්ගන්නේ. උන්ට ලී කියන එක පදම් කරලා දුන්නාම උන් තව ආසයි මේව කන්න. ඇත්තටම ලීයක් හරියට පදම් කරොත් නම් සෑහෙන කාලයක් අල්ල ගන්නවා. නමුත් අපිම දන්නවා ඔය ලී වැඩ කරන අය ඔය කරන නිසා කොච්චර බොරු කරනවද මේ ලී පදම් කරන වැඩි. කොච්චර බොරු කරනවද. හරියට ලීයක් පදම් කරොත් එහෙම මාර වියදමක් දරන්න වෙනවා ලී ටික පදම් කරන්න. ඒ නිසා හැමදේම බාගෙට වෙන්නේ. ඉතින් ලීය බාගෙට පදම් කළා, බාගෙට මේක ගහලා ලයිෆ් ස්ටයිම් එක බාගෙයි. ඉතින් ඊට පස්සේ වේයොත් ඇවිල්ලා උණුත් කන්නේ බාගෙට. එක්ක කාලා ඉවර වෙන්න කාපංකො. නෑ ඒකත් කන්නේ උණුත් බාගෙට කන්නේ. උන්ටත් ආස නෑ මේක හරියට හරි නෑ කියලා උණුත් කෑල්ලක් කාලා මෙහෙන් කාලා උන්නවත්ත. උන් බාගෙට කෑවට මේක දැන් කැතයිනේ. ඉතින් ගෙවල් වලට එන මිනිස්සු අම්මෝ වහල ඉඳලානේ බලන්න පටන් ගන්න. මෙච්චර දේවල් ගෙදර හොදන්නේ මේ අර වහලෙ මොකද්ද මල්ලි අතන වෙලා තින්නේ මොකද පොළඟ කාලද කොන්න පටන් ගන්නවද? ඔබ ඉතින් අර හැම ගෙදරට එන හැම මිනිහටම කියන කතාව ඔය මිනිහටත් දැන් කියන්න බෑ මොකද්ද උනේ කියලා. ඒ නිසා මේ ස්ට්‍රිප් සීලීමට දෙන්න තියෙන හොඳම විසඳුම දුන්නේ colorup.lk.com. ඒගොල්ල රයිනෝ එකේ අනුබද්ධිත ආයතනය. ඒ නිසා ක්වොලිටි එක ගැනවත් වගවීම ගැනවත් ඔබට නිකන් බය වෙන්න දෙයක් නැහැ. මේක ලීවලට ආපු ආදේශකයක් මේක ලී නෙවෙයි. නමුත් ලීයේ පෙනුමමයි කොස්ලිය වගේමයි. එතකොට තේක්ක වගේමයි නෑ මොනවාද මැහෝගනේ ලීය වගේමයි. ඒ වෛරං අරෝමය ඔක්කොම ඒ වගේමයි. හැබැයි ලී නෙවෙයි. ෆැක්ටරි එකක මිලිමීටරේ නිවරද්දිතාවයේ තියලා හදලා තියෙන. ඒ නිසා මේවා නිකන් එකකට එකක් සෙට් වුණාම ඔබට මේවා කොහොම සෙට් වුණාද කියලා හොයන්න බැරි තරම් ලස්සනට මේවා වැඩ කරනවා. ආයි ඉතින් ජීවිත කාලෙටම ඔච්චරයි. ආයි සීලිම ආර කන්නේ මේ කන්නේ නේද? සත්තු නම් කන්නේ. වතුරට දිරන්නේ නැහැ, පුස් අල්ලන්නේ නැහැ. මේක හොදන්න පුළුවන් මාස ගානකට සැරයක්. ඔබට හැමම අමාරුවක් තියෙනවා නම් අර උස ඉනිමකක් හොයාගෙන ඇවිල්ලා හරි මේ කවරේ කොල්ලෙද්ද දෙන්නේ දාලා අනිවාර්යෙන් මේක හොදන්න පුළුවන්. හොදලා පිහී දාන්න ඕනෙත් නැහැ. අතන නිකම් වෙල්ලා ගියාම ඇති. කොහොමත් වහලේ හරිය පොඩි රස්නේ ඇද්ද තියෙන්නේ. ලී ඇඹරුණාට මේ ප්‍රොඩක්ට් එක ඇඹරෙන්නේ නැහැ. මේක සිමෙන්ට් ෆයිබර් සුපිරි ප්‍රොඩක්ට් එකක්. පොඩි පොඩි පොඩි බ්‍රේක් එකක් කරගමු. 9:58යි. තව විනාඩි 5ක් විතර පොඩි වැඩක් අපිට තියෙනවා.

ඔය දැන් හොන X9D ෆෝන් එකක් නෙමෙයි, මොන ෆෝන් එකක් ගත්තත් කමන්නේ. ඔබ අන්තිමට ඔබනේ තීරණය කරන්න ගන්න එක. හැබැයි මේක නම් මස්ට් එකක්. ඔබේ ඩේටා පැකේජ් එක නම් අර 7K 715 එක දාගන්න. 1199ට මේ අන්ලිමිටඩ් ඩේටා දෙන වෙන පැකේජ් නෑ. ඔච්චර තමයි තියෙන්නේ. මේක ගැන උත්තර කියවන්න දෙයක්වත් නෑ. ඔබ ඩේටා වලට 1199කට වඩා තාම ගෙවනවා නම් ඉතාලම කනගාටු මිත්‍රයා, ඔබ අප්ඩේට් වෙලා නැහැ. දැන් මිනිස්සු මේකට යනවා. මේක ගෙලා හත් නියෝජිතයෙකුට කියලා දාගන්න පුළුවන්. මේ අලුතෙන් එන ෆෝන්ස් වල වර්චුවල් සිම් දාන්න පුළුවන්, ඩුවල් සිම් දාන්න පුළුවන්. එහෙම යන මරි ගොඩයි. ඒ කියන්නේ ඩුවල් සිම් නැති ඒවා වර්චුවල් සිම් එකක් හැටියට දාගන්න පුළුවන්. දාලා ඩේටා පැකේජ් එක දාගන්න. ඩේටා හත් වලින් අනිත් ඒවා මොනවෙන් ආවත් කමක් නැහැ. ඩේටා තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන එක. ඉතින් අද අපි මේ වෙනකොට ඔක්කොම ඇප්ස් වලින් තමයි වැඩි හරියක් ඔක්කොම සෙල්ලම කරගෙන යන්නේ. ඒ වගේ අපි පාවිච්චි කරන ඇප්ස් 15ම කවර්ඩ්. ඔබට එතනින් එහාට මේ තම මොනවද අපි පාවිච්චි කරන ඇප් මේ අර ගාවට එන්නේ නැහැ. එහෙම දෙවේලේ පාවිච්චි කරන වෙන ඇප්ස් නැහැ. ලෝකේ පුරාම ඉන්න මිනිස්සු ලංකාව ඇතුළත දෙවේලේ පාවිච්චි කරන ඇප් සියල්ල සඳහාම කවරේජ් එක දීලා තියෙනවා. අන්ලිමිටඩ් ඩේටා පැකේජ් එක. මාසෙ මුල සල්ලි කිව්වා, පැකේජ් එක ඇක්ටිව් වුණා, මාසෙ ඉවර වෙනකන් ඩේටා නැති වුණා, ඩේටා ඉවර වුණා, ඩේටා කොච්චරයි දන්නේ නැහැ. බුදුසන්තෝ මේකට මෙච්චර ඩේටා ගියාද? ඒව වැඩක් නැහැ. ඩේටා මෙගා ටෙරා තෙරා මෙරා ඕන එකක්. හරි, ආයි අමවුන්ට් එක ප්‍රශ්නයක් නැත. හච් 15 නේ තමයි පැකේජ් එක රුපියල් 1199යි. රයිට්. එතන කාගිල්ස් එක ගැන මොනවද දෙන පණිවිඩ? කාගිල්ස් එක පහුගිය දවස් ටික එක එක දේවල් කරා. ඊයේ දවසේ තිබිච්ච හොඳම එකක් ඉවරුණා. ඉතින් කාගිල්ස් එක ගැන අපිට නිකන් ජෙනරලි පොඩ්ඩක් නිකන් ආපෝ මතකයේ අවදි කරගන්නවා නම් අපේ ඉතින් ඩේ ටු ඩේ ලයිෆ් එකේ නොවරදිනම කෑල්ලක් වෙලා මේක තියෙන්නේ. ඉස්සර වාගේ නෙමෙයි දැන් ලංකාවේ තියෙන. ඉතින් අපිට අර මොන හරි දුරක පළාතක හරි මේ යනකොට වුණත් කාගිල්ස් එකක් තියෙනවද කියන එක තමයි දැන් අපි හොයන්නේ. අන්තිම සිටි එක පහු කරන්න කලින් අපි බලන මේ කාගිල්සයක් කොහෙද තියෙන කියලා බලන්න මල්ලේ මේ බඩු ටික අරන් යන්න. ඉස්සර වගේ බඩු ටික කරේ තියන් යන්නේ නැහැ. ඇත්තටම කාගිල්ස් එකක් අහල පහලම වගේ තියෙනවා නම් මිනිස්සු යන තැනකට බඩු ටික ගෙනියන්නේත් නැහැ. අවශ්‍ය වෙලාවට එනවා ගෙනියනවා. ඔය ෂොප් කරන එකත් පොඩි ෆන් එකක් තියෙනවා නේද? ප්‍රාක් අස්සේ ඇවිද දන්න අඳුරන මිනිස්සුයි, තව මිනිස්සුයි, ලස්සන මිනිස්සුයි, කොත්තර මිනිස්සු වම් වෙනවා. ඒකත් එක්තරා විදිහක එක්ස්පීරියන්ස් එකක්. එතනට ඉතින් ගියාම ආස දේවල්, අවශ්‍ය දේවල්, අත්‍යවශ්‍ය දේවල්, අත්‍යවශ්‍ය නොවන දේවල් වුණත් ඉඳක හිටක පොඩ්ඩක් අතේ පිටේ සල්ලි ගැවසෙන ලාවකට නිකන් ගන්න හිත දෙනවා. දකිනකොටනේ මෙයා හිතෙන්නේ මේ මොකද මේ කියලා. එහෙම බලපුවා ඕන් තරම් තියෙනවා කාගිල්ස් එකේ සමහරට ඉන්න සර්ප්‍රයිසස් තියෙනවා. ඉතින් එහෙම සහ කන්වීනියන් ඒ සර්විස් එක ඒ ගණන් අපි හිතන් හිටියට මේ ගෙවල් ළඟ තමයි පොඩි කඩේ අඩුමැති කියලා බැලුවම ඇත්ත කතාව ඊට වඩා බොහොම වෙනස්. එහෙම තමයි ඉතින් කාගිල්ස් එක ශාකා 500කට එහා පැත්තේ කරනකොට ඉතින් බයින් පව එක අති විශාලයිනේ. මේවා හැදෙන්න ඕන මං කියන කාගිල්ස් 500 නේ, කාගිල්ස් 1000ක් හදන්න ඕන, 1000 නේ 2000ක් හදන්න ඕනේ. එතකොට මේක තව තව මේකේ වාසිය පාරිභෝගිකයට එනවා. ලංකාවෙන් තන් තත්ති දෙවන්ත බයින් ආම් එකක්. එතකොට ඒගොල්ලෝ බයින් පව වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට බඩු ටික කෙලෙම නිෂ්පාදකයාගෙන් ගන්න තියෙන හැකියාව වැඩි වෙන්න අතරමැදියෝ අඩු වෙන්න ආන් එහෙම තමයි කාගිල්ස් ෆුඩ් සිටි එක අපිට හැම වෙලාවෙම අඩුම මිල ප්‍රපෝස් කරන්නේ. ඕනම දෙයකට ආල් කිලෝ එකේ, බෝන්චි කිලෝ එකේ ඉඳලා හැම වෙලාවෙම අඩුම මිල. ඕනම නරක කාලයක් ආවත් ගොවියට ආවත් එහෙම ගොවියගේ අස්වැන්න මිල දී ගන්න නිකන් ලියපු නැති අත්සංක්‍රමිත ඇග්‍රීමෙන්ට් එකක් තියෙනවනේ ඒගොල්ලන්ගේ. වනමතිස්සම මතක් වෙන එක තමයි වට්ටක්ක ලංකාවේ එක කාලේ අම්මෝ පුදුම වට් කියන වට්ටක්ක වලින් පුඩින් හදලා වට්ටක්ක වලින් ඇඳම් පුටු මේස හදන්න පුළුවන් කාටම වට්ටක් වෙන කාලයක් තියෙනවද මෙහි? ඒ කාලේ මිනිස්සු වට්ටක්ක රුපියල් 4-8 පහට ගන්නෙත් නැහැ. ආන් ඒ වගේ වෙලාවට අපි දැක්කලා තියෙනවා කාගිල්ස් එක මැදිහත් වෙලා කරපු සමහර පොඩි පොඩි දේවල්. මේ මිනිස්සු ගොවියා කියන මිනිස්සයව පිට ගොවියට කතන්දර හදන එක නෙමෙයි, ගොවියා කියන මිනිස්සයව බලා ගන්න එක. ඒක තමයි අමාරුම වැඩේ. ඒක මැක්සිමම් ශක්තිය දාලා අපි කාගිල්ස් කරන හැටි අපි ඔන් තරම් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. පොඩි බ්‍රේක් එකකින් පස්සේ අලුත් පාරක් පැල්ලත් අපිත් එක්ක ආයි සම්බන්ධ වුණා. පහුගිය දවස් ටිකම පැල්ලත් ප්‍රොඩක්ට්ස් ගැන ගොඩාක් කතා කරා. ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරා. ප්‍රොඩක්ට් එක ලංකාවේ මිනිස්සු අපිට ආඩම්බරෙන් හිතන්න පුළුවන් ලංකාවේ නිෂ්පාදනයක් කියන එක කතා කරා. පුදුම සතුටක් දැනෙනවා ඇත්තටම සෑහෙන මිනිස්සු පිරිසක් පැල්වත්ත පැත්තට කන්වර්ට් වෙන හැටි අපි දැක්කා.
අපේ ප්‍රඩක්් එකක් නේද කියන එක ඒක කොටසනික මිනිස්සුගේ හිතේ හැදෙන අපි දැක්ක මිස ට්‍රයි කල්ල නිකං ආස වෙලා තිබුණ තැල්ලොත් බටරකගෙන අපිට පසි කතා කරන්න ගත්තා. මේ ඔක්කෝටම කිරිටි කරගෙන අපේ ලංකාවෙන්නේ කිරිගොවියන්ගේ. අදරත් ලංකාවෙන්නේ කිරිගොවියෝන්ගේ බෞතරයක කිරිටි අරගෙන බෞසරොල දාගෙන කොළ බරගෙන කවුද තැල්වත්ත එවන් තමයි බටර හදන් එවන් තමයි යෝගට හදන් ඔය කිරිපිටික හදන් ඔය නොන්ෆැට් කිරිපිටික හදන් ඒක හෙම තම මාකට් එක හැම වෙලාවෙම මොකද අපේ රටෙන් කිරිටික සෝස් කළා අපේ රටේම හදලා ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන නිසා හැම වෙලාවම බලන ප්‍රොඩක්ට් එක පැල්ලුවත් තරම් නිෂ්පාදිත දිනේ අලුත් නිෂ්පාදිත දිනේ එකෙම අලුත් ඉතින් එහෙම හැමෝටම කරන්න බෑ පැල්ලුවත් එක ඉතාම හොඳින් කරගෙන යනවා අපි කියන ඔබට එහෙම සන්තෝෂ වෙන්නත් පුළුවන් එහෙම සන්තෝෂ උන්නේ නැහැ කියලා අවුලකුත් නැහැ මේ බට්ටු ගන්නවා නම් ඇති ඉතින් සන්තෝෂ වුණා නෝ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඔබ ආසනම් පැල්ලුවත් ප්‍රොඩක්ට්ස් වලට අපි කිව්වා බටර් එක අරගෙන ගාලා කන විදි ගැනක රොටි කන්න කිව්වා පාන් කන්න කිව්වා මොනවා හරි කන්න ඉතින් ආ ගුටි කන්න හරි කමන්නේ නැහැ අරන් යන්නේ හොඳයි ඒ තමයි පැල්වත්ත බට ඊළඟට මේ තමයි බයික් එක මේ දවස්වල ඔබ දැනගන්න ඕන අර කියනවානේ අඳුරට බැන බැන සාප කර කර ඉන්න වෙලාවේ එක පානක් හෝ දල්වන්න ඔබට පුළුවන් ඩීසල් පෙට්‍රල් එක ඉල්ලෙන්න පෙට්‍රල් ගණන් වැඩි කියලා ඔළුව පොළවේ ගහගන්න බෝඩ්ඩක් කරන් පාරෙන්න එවනත් අපිට පුළුවන් බජාජ් එක අඳුනලා දීපු බජාජ් ප්ලැටිනා 100 කියන හැඩ වැඩකාරයව ලීස් කළා හරි මොනවා හරි කළා ගන්න ලීටරයකට කිලෝමීටර 107ක් දුවනවා මේක නේ ඉතින් ඕනේ ඔයිටත් වඩා තියෙනවා නම් හොඳයි ඉතින් දැනට තියෙන මාකට් එකේ තියෙන ලීටරයක් ගහපුවම වැඩිම කිලෝමීටර ගාණක් දුවන බයික් එක මේක තමයි කිලෝමීටර 107ක් අනිත් එක නිකන් එෆිෂන්සි විතරක් මාදිනේ ලස්සන ඕනේනේ අපිට සමහරවිට කැටයන් ටිකක් ඕනේ නේ කෝ කාර්යක්ෂමතාවයේ තියනවා කියලා නිකන් මොකක් හරි ලඩියක් පදින්න අපි කැමති නැහැ අපි ආසයි හොඳ පෙනුමක් තියෙන බයික් එකට ඉතින් මේක කියන්නේ හැඩ වැඩකාරයා බජාජ් ප්ලැටිනා හැඩ වැඩකාරයා හැඩයි ඇත්තටම ලස්සනයි ගෙදරට තව වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම් මම නම් ඔබට යෝජනා කරනවා Hey, why don't you buy one of these Bajaj Platina 100s? හොඳ නැද්ද? ගරාජ් එක හිර වෙන්නේ නැහැ. තව වාහනයක් අමාරුවෙන් දැලකක් එළිය දාන්න ඕනෙත් නැහැ. තියෙන වාහනේ අයිනින් එකක් දාගන්නත් පුළුවන්. ඔය හදිසියට පොඩ්ඩෝ ස්කූල්ට පන්ති දාන වැඩ ටිකට ඔඩක් වයිෆ් එක. ඉන් පොඩි නිකන් අරගෙන දෙන්න නැගෙන නිකන් ඇඟේ ගෑවි කයියක් ගහගෙන නැණකෙත් පොඩි බයික් එකකට එහෙම පොඩි කැලලකුත් තියෙනවා බයිසිකල් වල. හුලම් පාරක් වැදිලා වෙනතට වඩා වටේ පිටේ තියෙන මම කියන බයික්ස් වැඩි පදින්න නැති ඇර මේ කියන්නේ හැමදාම කාර් කියනවා කියන්නේ ඉන්දර බයික් කියනට ආ මිනිස්සු තාම ඔය මේ බයික් එකද ගත්තද මේකක් ඔව් මේ ගත්තා ඔය ළඟට දුන ඩෝල්ට ඒගොල්ලන්ටත් ඉන්ස්පයර් වෙන්න හිතෙනවා ඉතින් ඔන්න ඉතින් ඕවා බලලා ඉතින් කාර් එකට පස්සේ ජෝඩෝ ඉතින් මේ කරේ නැගගෙන එහෙම යනවා ඉතින් පොඩි නිකන් හින්දි ෆිල්ම් ගතියකුත් ටිකක් උදනකොට තියෙනවා try කරලා බලන්න බජාජ් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා දන්නවනේ සර්විස් එක ගැන බය වෙන්න දෙයක් නැහැ දන්නවනේ දැන් ඊළඟට අපි කතා කරන්නේත් බජාජ් අලුත් 3 wheel එක ගැන කතා කරන්නේ ඒවක් ගැන බජාජ් අලුත් 3 wheel එක ගැන කතා කරනවා කියන තැනත් මේකයි අලුත් 3 wheel එක එන්ජිම ලොකුනට ඒකෙත් full efficiency එක වැඩි අලුත් 3 wheel එක එන්ජින් එක ලොකුයි 236 cc හැබැයි efficiency වැඩි ඇයි මේකද EFI තාක්ෂණයේ තියෙනවා මේකට ඇවිල්ලා ඉස්සරදී EFI තාක්ෂණයේ තියෙන දෙන්න සද්දන්ත ලොකු උඩාලු. ඒ කියන්නේ අලිගණේ වාහන වලටනේ අලි ඇත්කුලේට ආගෙති වාහන වල තමයි EFI. දැන් එහෙම නැහැ. දැන් ඇවිල්ලා තිනවා බජාජ් අලුත් 3 wheel එකට ඇවිල්ලා තිනවා. අලුත් 3 wheel එක ඇවිල්ලා තිනවා. අනිත් එක 4 valve. 4 valve. valve හතරක් වැඩනේ. පොඩි ඉඳන් රේසින් කාර් එකක් වගේ පොඩි ගේම් එකක් තියෙන. ඒ කියන්නේ throttle response එක අරගෙන වල්ලා කරකවනකොට ඒ මොහොතේම ජවය නිදහස් කරලා දෙනවා. එහෙම ඕනේ වාහනයක් ඕටෙක් කරන්න යනකොට හිටිකමං කන්දක වාහනේ ස්ලෝ වුණා ටක් ගාලා ගියරෙක් කැඩුවා ඇල්ලුවා නම් ගියා දැන් මේක මේ එන්ජින් එක ටිකක් පවර්ෆුල් ඇවිල්ලා තියෙන නිසා බර දාලා හපුතලේ යදින්න පුළුවන් හපුතලේ කන්ද දැකලා බඩ දන්නේ නැහැ පුතා අලුත් බජාජ් 3 wheel එක නිසා ඉතින් ඒකත් බලන්න බජාජ් ගැන කතා කරද්දී අපිට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අමතක කරන්න බෑ ඒගොල්ලෝ තමයි මේක පිටිපස්සින් දෙවන්ත සෙවනල් ඒගොල්ල මොනාද කරේ වාහනේ ගෙනල්ලා නිකන් විකුණලා දාලා නිකන් හිටියන්ද නෑ
රට පුරා නියෝජිත මධ්‍යස්ථාන, අලවි මධ්‍යස්ථාන, සේවා මධ්‍යස්ථාන, ස්ප්‍යාපාත්‍රවලට 1400කට වඩා තියෙනවා. නියෝජිතේ හොයාගෙන මෙහෙම කරනකොට පුළුවන්. ඒ සුලභතාවය හදලා තියෙනවා. සමහර වාහන මන් දන්නවා කලුනික වගේ නියෝජිතේ හොයාගෙන නැහැ. ටෙලිෆෝන් එකට ආන්සර් කරන්න මිනිහෙක් නැහැ. උත්තරයක් දෙන්න මිනිහෙක් නැහැ. අපේ වාහනේ ප්‍රශ්නේ කියාගන්න කෙනෙක් හොයාගන්න බැනක් නැහැ. වාහනේ අදිසියට අරගෙන යන්න තැනක් නැහැ. වාහනයට වඩා වියදම් කරන්න ඕනේ තැනක් හොයාගන්න මේක දාන්න. ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. මොකද ඒ නෙට්වර්ක් එක ලංකාවේ සුපිරිවටම හැදුවා නම් ආයතන 10ක්, ඒක උඩම පහේ ඩේවිඩ් පීරිස් ඉන්නවා කියලා මම කියන්න ඕනේ නැහැ. ඔබ දැනටමත් ඒක දන්නවා. ඔන්නෝම තමයි අද දවස් ඉවර වෙන්නේ. මේක ලේසි නෑ තනින් අදින එක. මේ විස්තරත් එක්ක මම හිතන මොකක් හරි වෙන්න ඇති. පොඩි පොඩි කැලටයක් ඉගෙන ගත්තා. ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. මම තාමත් අර තීරය ගැන හොයනවා. අභ්‍යවකාශයේදී එක සමාන ව්‍යුහාත්මකව සමාන අන්තර්ගතයෙන් සමාන එක හා සමාන පිරිසිදු ලෝහ දෙකක් එකට වැදුනාම තනි කුට්ටියකට එකපාරටම හැදෙනවා කියන එක, ඒක මැජිකල්. ඒක කොහොමද දෙයි හාඳුරුනේ එහෙම වෙන්නේ? ඔය දන්නවද ඒක? ඒ ප්‍රශ්නේ නිසාම අභ්‍යවකාශයට යවන අපේ රොකට් වගේ, අපේ චන්ද්‍රිකා යානා වගේ විද්‍යාඥයන්ට පුදුම බයත් වුණා. ඒවා හයි කරලා ඇවලා උඩේ ගිහිල්ලා ඇලවෙයිද කියලා, හදිස්සිකට රිපෙයාර් එකකට ගලව ගන්න බැරි වේද කියලා. එහෙම මාර බයක් තිබුණා. මට ඊටත් වඩා ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලාම අභ්‍යවකාශයට යනකොට අපිව දැනන් හිටියේ නැහැනේ. කවුද අපිට ඔය කියලා දුන්නේ? කවුද එහෙම වෙන්න පුළුවන් බව අපිට කියලා දුන්නේ කවුද? මේ වීකෙන්ඩ් එක ඔබට පුළුවන් ඒක ගැන හොයන්න. කියලා එන්නම් සඳුදා හම්බෙමු. මම අරවින්ද.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනෙ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකාශක.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
10: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකො ඔයා කැලේ යනකොට.
9: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
10: ඒ මොකද?
9: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
13: සියත දිවයින පුරා

0: కథ టాప్ స్టోరీ.
1: චරිත ඇතුළු සැකකරුවන් අධිකරණයට චරිත අබේසිංහ, රකිත රාජපක්ෂ සහ අරුණ වරුණ හැන්දිගේ නයන සැකකරුවන් තුතෙරා අධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අතරංගුටගත් එම සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කට නැමෙත්තාගෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වුණා. දැන් ක්‍රීඩා පුවතක්. බටහිර ඉන්දිය කොදෙව් සංචාරය අදින් ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. නිෂන් මදුෂ්ක, ලහිරුතාර, දිනේෂ් චන්දිමාල්, කමිතු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ සොනල් දිනුෂ කණ්ඩායමට ඇතුළත්. ප්‍රභත් ජයසූරිය, මිලන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කෙරුණා. වේගපන්තු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර මෙම තරගෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි. අබාධ සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පැතුම් නිසංක, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් මෙම තරගෙන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද සිට ලබන හතුරුදා දක්වා පැවැත්වෙන්නේ නෝත් සවුන්ඩ් හිදී. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් තරග එකට බිඳුවක් ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7118 492 0.7111 377.
3: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉකල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි
5: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ලෝක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් දුනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත
5: දිවයින පුරා.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
3: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංක ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල Green Super දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල Green Super ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල Green Super ජීවිතේටි තිරයක්.
5: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඉස්සර මායි චාලි

0: පේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
1: හෙට උදේ 8ට.
2: කොහමද ඩ්‍රාම එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
3: සතුටුදායක අවසානය.
2: ආ එහෙමද?
3: ඔව්. ඩ්‍රාම එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
2: ඈ?
4: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: පාන් නැවගේ කමුකොකේ
7: බ්‍රේක් නැවගේ
8: පතිමුරේ
9: සුන්ස් ෆ්‍රයිඩේ මචං
10: අද විතරයි සිකුරාදා
5: සියත දෙවයින පුරා
0: වෙලාව උදේ 10යි විනාඩි 50යි. මොකද කරන්නේ ඔබ? දැන් වීකෙන්ඩ් එකක් එනවා ළඟ ළඟම. වීකෙන්ඩ් එකේ සාමාන්‍යයෙන් ගෙදරට ඕන කරන මොන හරි දෙයක් ගන්න ඕන නම් වීකෙන්ඩ් එකනේ අපි තියාගෙන ඉන්නේ නේද? දැන් වයිෆ් කෙනෙක් නම් හස්බන්ඩ් කියනවා මට ගෙදරට ඕන කරන දේවල් ටිකක් තියෙන ඒ ටික ගන්න යන්න ඕන. එතකොට කොහෙටද යන්නේ? හොඳම තැනකටනේ අපි යන්නේ නේද? ඉතින් ඒකට තියෙන හොඳම තැන ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් ඔබ හිතන්න ඔබ අලුතෙන් ගෙදරක පදිංචියට යනවා. ඒ ගෙදරට පදිංචියට යනකොට අලුත් අලුත් දේවල් අපි අරගෙන යන්න පයි නේද ඒ ගෙදරට. ඉතින් ඒකට තියෙන හොඳම තැන තමයි මෙන්න මෙතන. ඉතින් ඔබේ ජීවිතේ ඔබ අලුතෙන් මොනහරි දෙයක් පටන් ගන්න හදනකොට, එහෙමත් නැත්නම් තව කෙනෙකුට gift එකක් දෙන්න හදනකොට, ඒකට ඕන කරන දේවල් ගන්න යන්න ඕන. තිලක වර්ධන ටෙක්ස්ටයිල් එකට, ඉතින් තිලක වර්ධන ටෙක්ස්ටයිල් තියෙන කොළඹ කිරිබත්ගොඩ කියන තැන්වලට ගියොත් ඔබට ගන්න පුළුවන් එක එක විදිහේ ජාතියේ ලස්සන දේවල් ඔබට තෝරගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපිට හිතනවානේ මෙන්න මේ වගේ දෙයකින් මගේ ගෙදර අලුත් කරන්න තිබ්බොත් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට මගේ ගෙදර අලුත් වුණා නම් හොඳයි. නැත්නම් යාළුවෙකුට gift එකක් දෙන්න යනකොට මේ වගේ gift එකක් දුන්නොත් හොඳයි කියලා හිතනවා නම් කිරිබත්ගොඩ මහනුවර නිටඹෝ ජයාල කුරුණෑගල කියන මේ තැන්වල තියෙනවා තිලක වර්ධන ලයිෆ් ස්ටෝ. ඉතින් ගිහිල්ලා තමන්ගේ ගෙදරට ඕන කරන දේවල් විතරක් නෙවෙයි තමන් ආදරය කරන කෙනෙක්ට gift එකක් දෙනවා නම් තෝරගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ගිහිල්ලා බලන්න ඔබට හිතා ගන්න බැරි වෙයි මම මොනාද ගන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් නම් මොන හරි දෙයක් දැක්කම හිතනවනේ මම එක කොහොම හරි ගන්න ඕන. හිත එක තැනක නතර වෙන්නේ නැහැ. ගොඩාක් දේවල් හිත ළඟ නතර වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගන්නකොට යන්න ඕන එකම තැන තමයි තිලක වර්ධන කියලා කියන්නේ. යන්න ගිහිල්ලා shop කරන්න මේ weekend එකේ.

0: क्या था टॉप स्टोरी। අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ ඇතැම් දිස්ත්‍රික්කවල රෝගීන් අඩුවීමක් පවතින බවයි.
1: සමස්ත රෝගී තත්ත්වය කහ සමාන වගේ තිබුණට යම් යම් දිස්ත්‍රික්කවල රෝගී සංඛ්‍යාව අඩුවීමක් පෙන්නුම් කරනවා. උදාහරණයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය දිස්ත්‍රික් අතර අපිට හඳුන්වන්න පුළුවන් මේ ඒ රෝගීන් සංඛ්‍යාව අඩුවීමක් ගම්පහ තව අලුත් දිස්ත්‍රික්ක දෙකක් පෙන්නුම් කරනවා යම් කිසි වැඩිවීමක්, එනම් බදුල්ල සහ කුරුණෑගල සහ පුත්තලම. මෙන්න මේ දිස්ත්‍රික්කවල වැඩිවීම තවදුරටත් පවතිනවා. ඉතින් මේ දිස්ත්‍රික්කවල ඩෙංගු මර්ධන වැඩසටහන දැනට තියෙන තත්ත්වයටත් වැඩිය උත්සන්න කරලා ක්‍රියාත්මක කරන.
0: දැන් තවත් දේශීය පොතක්. යෝජිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචර අධිකරණය අද නිෂ්ප්‍රභ කළා. යෝජිත රාජපක්ෂ අදාළ පෙත්සම ගොනු කළේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ අන්තර්ගත කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්, එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: 98.2 98.4
4: සියත දිවයින පුරා

0: දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
4: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8332000. NIB The City University, the place to be.
9: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
13: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714152151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 114.5ක පොලියක්, 111.52ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
17: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
18: සියත
17: දිවයින පුරා.

0: Asset Line Finance Fit in Best Bike Best Deal Liquor. In the Pirimesme Pramukavana Bajaj CT 100 ha, Platina 100 Motorcycle Sandaha Pahasuma Leasing. Pahasu Leasing Marika, Kadinam Anumetia Saha, Avumalia Kavili, Helmet Tikakut Nomile. Asset Line Finance, Adumena, Adumaran Yana, Amatana Vinway Ekaikai Hatrai, Hat CIC.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවිල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බෑන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බෑන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පු
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළ

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
3: 98.2 98.4
4: පන්නවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ පතිමුරේ
5: සුන්ස් ෆයින මචන්
4: අද විතරයි සිකුරාදා
3: සියත දෙවයින පුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
6: වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ඩෙංගු මරණ 36ක් ගොවීන් අදත් විරෝධතාවේ කොළඹට හෙට පැය 12ක ජලකප්පාදුවක් කොදෙව් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
3: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
7: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: Siete di Vainapura.
1: වෙලාව උදැස්සන 11යි විනාඩි 52ක් වෙලා තියෙන්නේ. දැන් අද සිකුරාදානේ. සිකුරාදා දවස කියන්නේ දැන් සාමාන්‍යයෙන් නිදහසෙම ඉන්න දවස. ඉතින් වීකෙන්ඩ් එකක් දැන් ළඟ ළඟ මෙනවනේ නේද? වීකෙන්ඩ් එකේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මට නම් හිතුණා මගේ ගෙදර ඇතුල් වෙන තැන ඉඳලා ගෙදර ගාඩන් එක වෙනකම් ටිකක් වෙනසක් කරොත් හොඳයි කියලා. මොන වගේ වෙනසක්ද? සාමාන්‍යයෙන් අපි හරි කැමතිනේ අපේ ගෙදර එකම විදිහට තියෙනවට වඩා ටිකක් වෙනසක් කරනවා නම් නේද? ඉතින් මේ වීකෙන්ඩ් එකේ එකට යන්න තියෙන හොඳම තැන තමයි තිලක වර්ධන ලයිව් ස්ටෝ එක කියන්නේ. ගිහිල්ලා බලන්න. හිතාගන්න බැරි වෙයි. ගොඩාක් දේවල් ඔබට ගන්න පුළුවන් වෙයි. දැන් හිත කියයි මෙන්න මේක ගන්න, අරක ගන්න කියලා. හැබැයි ඒ ඔක්කොම දේවල් ටික අරගෙන ඉන්න හිතෙන තරමට ලස්සන දේවල් තියෙන තැනක් තමයි තිලක වර්ධන ලයිව් ස්ටෝ එක කියන්නේ. ඉතින් ගෙදර ටෝන් එක හැමදේම තියෙනවා. ලිවින් රූම් එකට, ඩයිනින් රූම් එකට, කිචන් එකට, බාත්รูම් එකට, ගාඩන් එකට මේ හැම තැනකටම ඕන කරන හැමදේම ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තිලක වර්ධන ලයිව් ස්ටෝ එකට යන්න ගිහිල්ලා ගෙදර ටෝන් කරන දේවල් ටික ගන්න. මම මතක් කරනවා තියෙන තැන් කිරිබත්ගොඩ, නිටඹුව, ජායල, වත්තල, මහනුවර වගේ තැන්වල තමයි තිලක වර්ධන ලයිව් ස්ටෝ එක තියෙන්නේ. ගෙදර ඇතුල් වෙන තැන ඉඳලා ගාඩන් එකට යන කම්ම වෙනසක් කරන්න ඕනි කියලා හිතනවා නම් යන්න තිලක වර්ධන ලයිව් ස්ටෝ එකට.

0: ලොව පුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: වසන්ත කරන්නාගොඩ අත්තරංගුවට ඩෙංගු මරණ 36ක්. ගොවින් අදත් විරෝධතාවේ. කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක්. කොදෙව් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අත්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2006 වසරේදී නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍යබට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොමැති යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීම සැකකරුට එරෙහි චෝදනාවක්. එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා. ඉන් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනා අධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කළා. පෙත්සම ගොනු කර තිබුණේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අන්තර්ගත කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්. ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අභ්‍යාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගේ එකගත්වය මත අභ්‍යාචනාධිකරණ විනිසුරු අමල් රන්රාජා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අමල් රණරාජා සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේදී මුලින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණය නැමැති චෝදනාව එල්ල කර තිබූ බවයි. එහි එක් විත්තිකාරියක් නිදහස් කර තිබීම හේතුවෙන් මෙම පෙත්සම්කරුට එරෙහිව පමණක් අදාළ කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් තර්ක කර තිබූ බවයි විනිසුරුවරයා සඳහන් කළේ. කුමන්ත්‍රණය නැමැති චෝදනාව සඳහා අධිකරණය හමුවේ විත්තිකරුවන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවන බවද විනිසුරු අමල් රණරාජා ප්‍රකාශ කළා. විනිසුරුවරයා පැවසුවේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අදාළ චෝදනාව නීත්‍යානුකූල බවයි. ගත වූ පැය 24 තුළදී ඩෙංගු රෝගීන් 1253 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක්. වසරේ ගත වූ කාලය තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ ඇතැම් දිස්ත්‍රික්කවල රෝගීන්ගේ අඩුවීමක් පැවතියද ගම්පහ, කුරුණෑගල, පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බවයි.
3: සමස්ත රෝගී තත්ත්වය හා සමාන වගේ තිබුණට යම් යම් දිස්ත්‍රික්කවල රෝගී සංඛ්‍යාව අඩුවීමක් පෙන්නුම් කරනවා. උදාහරණයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය දිස්ත්‍රික් අතර අපිට හඳුන්වන්න පුළුවන් මේ ඒ රෝගීන් සංඛ්‍යාව අඩුවීමක්. ගම්පහ තව අලුත් දිස්ත්‍රික්ක දෙකක් පෙන්නුම් කරනවා යම් කිසි වැඩිවීමක්, එනම් බදුල්ල සහ කුරුණෑගල සහ පුත්තලම. මෙන්න මේ දිස්ත්‍රික්කවල වැඩිවීම තවදුරටත් පවතිනවා. ඉතින් මේ දිස්ත්‍රික්කවල ඩෙංගු මර්ධන වැඩසටහන දැනට දින තත්ත්වයටත් වැඩිය උත්සන්න කරලා ක්‍රියාත්මක කරන.
1: මේ අතර රට තුළ දැනට පවතින ශීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ වසරේ මුල් මාස කිහිපයේදී අනතුරු ඇඟවීමක් සිදු කළ බව කීට විද්‍යා නිලධාරීන් පවසනවා. කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ එම විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මේ වන විට රෝගය පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
4: ජනවාරි, පෙබරවාරි මාර්තු වෙනකොට මේ දිගින් දිගටම ශීත විද්‍යා සමීක්ෂණ අනුව අපිට පිටව දර්ශකය, ඒ කියන්නේ බෝවන ස්ථාන පිළිබඳ ඉදිරිපත් කරන දර්ශකයල යම් වැඩිවීමක් පෙන්නුම් කර අමාත්‍ය මාර්ගදී මේකේ ටිකක් විශාල වැඩිවීමක් පෙන්නුම් කර මේක අදාළ ආයතන ප්‍රධානීන් දැනුවත් කරලා තියෙනවා. ඒ විදිහට හොඳ ඒගොල්ලෝ අවබෝධයෙන් හිටියා. නමුත් ලංකාවේ විද්‍යාත්මක දත්තවලට තියෙන පරිශීලනය කරන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා ඒ අපි දෙන දත්ත නිවැරදි පරිශීලනයක් උනර කියන එක අපිටත් ගැටලුවක් තියෙනවා. ඒක විද්‍යානුකූලව සොයලා බලලා ඒ ආකාරයෙන් උනේ නැති බව අපිට යම් හැකියාවක් දැනීමක් තියෙනවා.
1: මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය වසරේ ජුනි මාසයේ හා සැසදීමේදී මෙම වසරේ ජුනි මාසයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 140කින් ඉහළ ගොස් ඇති බවයි. රෝගීන් රෝහල්ගත වීම, ප්‍රමාද වීම, මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඍජුව බලපා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
5: රට තුළ ඩෙංගු රෝගයේ අධිවසංගත තත්ත්වයක් දක්වා නිර්මාණය වීමේ අනතුර තවමත් පහව ගිහිල්ලා නැහැ. දෛනිකව රෝගීන් දහසක අධික ප්‍රමාණයක් අපිට හැමදාම රට තුළින් වාර්තා වෙනවා. මුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන් ඉවස්සල රැඳිලා හෝ වෙන වෙන ප්‍රතිකාර ක්‍රම ලබා ගනිමින් රෝහල්ගත නොවී. මෙතන බරපතලම කාරණය තමයි ජුනි මාසයේ තුලදී විතරක් රෝගීන් 20,000කට ආසන්න ප්‍රමාණයක්, කියන්නේ 140%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා මෙතෙක් මේ අවුරුද්දේ වාර්තා වුණු රෝගීන්ට. පහුගිය අවුරුද්ද සාපේක්ෂව ගත්තාම පහුගිය මාසයේ ජුනි මාසයේ සංසන්දනය කරහම ඩෙංගු රෝගීන් වාර්තා වීම 400කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තවමත් අපි දකින්නේ නැහැ මේක යම් ආකාරයක පාලනයකට ලක් වෙන ආකාරයක්. දෛනිකව රෝගීන් වාර්තා වීම ඉහළ යනවා. ඒ වගේම රෝහල්ගත වීම ප්‍රමාණයත් ඉහළමින් තියෙනවා. ඒ තුළ විශේෂයෙන් බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක, ඒ වගේම නුවර රත්නපුර ශ්‍රීකවර ප්‍රධාන රෝහල් සියල්ලම වගේ තාම දැඩි අදබදයකට ලක් වෙමින් තියෙන්නේ. රෝහලවල ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා. ඒකට මේ සියලු කාරණාත් එක්ක අපි දකින්නේ ඩෙංගු රෝගීර පාලනයෙන් ගිලිහී යාමේ අවධානමක් අපිට තියෙනවා.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති ඉලක්ක සපුරා ගැනීමට නම් මෙරට අපනයන ඉපයුම් ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පැවසුවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටවිය යුතු බවයි.
6: අපි තාම ආර්ථික වර්ධනයේ පතුලේ ඉන්නේ. ආර්ථික අර්බුදයෙන් ගැලවෙනවා නම් අපි ජීවන අධික බඩු මිල අඩු වෙන්න ඕන. අර්බුදයට කලින් අපි හාල් කිලෝ එක රුපියල් 120ට 100ට ගත්තා නම් දැන් අපි 220ක් 250ක් ජීවනවා නම් එතන විශාල ගැටලුවක් අපි අර්බුදයෙන් ගැලවිලා නැහැ නේ. ඊළඟට කයිජ තෙල් මිල වර්තමානයේ වෙනකොටත් අපි පෙබරවාරි මාසයේ අන්තිම සතිය වෙනකොට තිබ්බ මිල නෙමෙයි අපි අද ගෙවන්නේ. ඒක නිසා ආර්ථික වර්ධනය කියන්නේ කාටද ආර්ථික වර්ධනය ඇති වුණේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි. මේක ඇති වෙලා තියෙන්නේ ඉහළ ආදායම් පාණ්ඩේ පිරිසකට. ඊළඟට ආණ්ඩුවට බදු මුදල් හරහා. ඒකයි මේ බදු මුදල් වැඩි වීම ආර්ථික වර්ධනය කියලා අර්ථ දක්වලා තියෙන්නේ.
1: ඇමරිකා ඩොලරේ විකිණුම් අගය මේ වන විට රුපියල් 341ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 331.58ක් ලෙසයි. මේ අතර 2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel ආයතනයේ සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුවයි. එහිදී සංචාරය සඳහා සුදුසු ලොව හොඳම දූපත් 50 අතරින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත්තේ සැතපුම් 833ක දිගින් යුතු වෙරළ තීරය, දර්ශනීය මධ්‍ය කඳුකරය, ලෝක ප්‍රසිද්ධ තේ වගාවන්, පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වයයි. සංචාරකයන් වැඩි වශයෙන් රටට ආකර්ෂණය කර ගැනීම සඳහා පියවර ගත යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය DAC සුරංග සිල්වා පැවසුවේ.
7: අපිට මේ සංචාරක ආකර්ෂණය කරන ප්‍රමාණය වැඩි කර ගන්න සහ ඉන්න කාලය වැඩි කරන සහ ඉන්න කාලය තුළ වැඩිපුර වේදම් කරන්න සහ වැඩිපුර වේදම් කරන සල්ලි ටික රට ඇතුළේ රඳව ගන්න අවශ්‍ය උපක්‍රම ගන්න ඕනේ. මේකට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ වෙනකොට රජය ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේක ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ටික කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම අපි සාරාංශ කරොත් අපි අලුත් සංචාරක උත්පාදනය වෙන අංශ සඳහා යන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔරිජිනේෂන් කන්ට්‍රිස් වලට යන්න ඕනේ. ඒ වගේම මෙතෙක් කල අපි බටහිර යුරෝපයේ සහ රටවල් කීපයකට කේන්ද්‍රගතලා තියෙන සංචාරක ප්‍රවර්ධනයට වඩා අපි අනිත් ප්‍රවර්ධන කටයුතු කරන්න ඕනේ. ඊළඟ දෙවෙනි එක තමයි තවත් රටවල් එක ඒකාබද්ධ සංචාර කර්මාන්ත කරන උදාහරණයක් වශයෙන් අපි දන්නවා තායිලන්තය, මාලදිව වෙන වගේ රටවල සංචාරක විශාල ප්‍රමාණයක් යනවා. එතකොට අපි ඒගොල්ලොත් එක්ක ඒකාබද්ධව සංචාර කර්මාන්තය ප්‍රවාදනය කරන විශේෂිතව ගිවිසුම් ගන්න ඕනේ. කියන උදාහරණයක් වශයෙන් මාලදිවට යන සංචාරකයෙක් බීච් ටුවර්ස් වලට ආවට ඒගොල්ලන්ට නේචර් කල්චර් වගේ ඒවා ගන්න අපේ රටේම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් අන්න එවැනි දේවල් අපි උපක්‍රමශීලීව කටයුතු කරන්න.
1: ගොවීන්ගේ වීමිල පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසනවා. මහාචාර්ය බුද්ධි මාරමේ සඳහන් කළේ ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.
8: ගුජනතාවට මොන විදිය ගණන් හදලා කිව්වත් මේ මොහොතේ තනිකරම ජී සඳහා යන වියදම පමණක් උපයෝගී කරගෙන ඊට 30%ක බරක් දැම්මත් ගුජනතාවට මේ මොහොතේ දැනෙන දේ තමයි තමන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. මොකද වටේ තියෙන සෑම දෙයක්ම මිලිහෙලා ගිහින් තියෙන නිසා මෙන්න මේ කාරණේ ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න වේවි. අපිට ගණන් හිලව ගැන කතා කරන්න පුළුවන්, හරියට ඊට ගහලා දශමයට ගණන් හිලව හදන්න පුළුවන්. නමුත් මේක සමස්තයක් සැලකුවේ නැත්තම් මේ ගොවි ජනතාවට ලැබෙන වී මිල සම්බන්ධ ප්‍රශ්නය අපිට නිසියාකාරයෙන් විසඳ ගන්න බැරි වේ.
1: මහාවාරි මාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක සඳහන් කළේ ගොවීන්ට නිෂ්පාදන මිල හෝ ලබා දීමට රජය කටයුතු කරනු මැති බවයි.
9: මේ මාස් කන්නේ පැත්තකට දාමුකෝ. දැන් මේ යල් කන්නේ ගොයන් කපන්න තියෙනකොට හාන්න 30000යි, කපන්න 30000යි, 60000යි, පොහොරවට 30000යි, 90000යි, බිත්තර වේට 10000යි ලක්ෂය. නිෂ්පාදන වියදම එතනම රුපියල් 100යි. එතකොට නියර කොටන්න, බඳින්න, තෙල් ගහන්න, කම්කරු කුලිය මේ වැනකොට 160000ක් විතර ගිහින් තියෙන අක්කරයකට. දැන් හෙක්ටර කොබ්බක් අඩුව ආයතනය මේ යල් කන්නේ නිෂ්පාදන වියදම රුපියල් 137යි 50යි කියනකොට ආණ්ඩුව කියනවා රුපියල් 100 බිත්තර වේ ගන්නවා කියලා. ඔබතුමාලා කියනවා උද්ඝෝෂණ කරයි යයි කොළඹට ඒ
1: ආණ්ඩුව සෑම අංශයකින්ම තමන් පීඩාවට පත් කර ඇති බවයි ගොවීන් පැවසුවේ.
10: පහුගිය රජ කාලේ අපි පිටකොටු ඇවිද්ද අමුඩ ගහගෙන 150ක් වීමිල ඉල්ලලා. දැන් එයාලා කියන 120ක් ඇති කියලා. අපිට 120 මදි මහත්තයෝ, අපිට ඕන 150.
11: ගොවිය රජ වෙලා හිටියේ ඩීඑස්ඒ නායකල කාලේ. දැන් අම්මුඩේ විතරයි ගොවියට ඉතුරු වෙලා තියෙන්නේ. ඔබතුමාලා ඉතුරු වෙලා තිබුණ අම්මුඩෙත් ගලවලා දාන්න තමයි මං හිතන්නේ මේ හදන්නේ කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ.
1: යලකන්නේ වී සඳහා සහතික මිල රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නාඩු සඳහා කිලෝවකට රුපියල් 120ක් හා සම්භාවී කිලෝවක් සඳහා රුපියල් 130ක් සහතික මිලක් එහිදී නියම කළා. කීරි සම්භාවී සඳහා නියම කළ සහතික මිල රුපියල් 140ක්. මේ අතර ගොවීන්ගේ විරෝධතාවක් හේතුවෙන් ඒනවය මාර්ගය අද පෙරවරුවේ රඹෑව මන්සන්ධියෙන් වසා දමනු ලැබුවා. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ උද්ඝෝෂණවල නිරතවන්නේ සැබෑ ගොවීන් නොව විපක්ෂයේ නියෝජිතයන් බවයි.
12: පහුගිය දිනවල ගොවි ජනතාවගේ උද්ඝෝෂණ කීපයක් තිබ්බා. ඇත්තට මේවා ගොවි ජනතාවගේ නෙමෙයි, බංගලොත් විපක්ෂයේ. ඒ ජනතාවගේ ද්‍රෝහයන් සමග මිතුරුකම් පවත්වන ගොවි ජනතාව ගැන කනගාටුයි. ගොවි ජනතාව රජවරු මඩ හොදාගත්තල මරු කියලා කතා හදලා තිබ්බට ඒ එක යුගයක්. හැබැයි හිතන්න බෑ දැන් එහෙමයි කියලා. අපේ රටෙන් තාම V8ක්වත් පිටරටට යවන්නේ නැහැ.
1: සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින්. නව සංශෝධනය අනුව සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු ඇම්බර් සහ කොළවර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දෙනු ලැබුවා. වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථාවල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක්ද ඊට ඇතුළත්. නව සංශෝධන මගින් ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට සැපයන ආහාර නිෂ්පාදන සඳහාද නව අර්ථ නිරූපණයක් සිදු කළා. එහි දැක්වෙන්නේ එවැනි නිෂ්පාදන ඍජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකර තවදුරටත් සැකසුම් පිළියල කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ලෙසයි. නව ගැසට් නිවේදනය අනුව මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 8ට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු වනවා. දිනකට භාවිත කළ යුතු සීනි ප්‍රමාණය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙමගින් පාරිභෝගිකයන්ට අවබෝධයක් ලබාගත හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක සඳහන් කළේ.
13: යම්කිසි පුද්ගලෙක් දිනකට පාවිච්චි කරන්න ඕන භාවිතා කරන්න ඕන සීනි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රාන්තාවක් නම් ග්‍රෑම් 25ක් ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. ඊට අමතරව පිරිමි පුද්ගලයෙක් නම් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය 25 35 අතර ප්‍රමාණයක්. ඔබට දෛනිකව යම්කිසි ආහාර බීම එකක් ගන්නකොට මිලිලීටර් 100ක තියෙන්න ඕන ප්‍රමාණය අපි දකින සමහර අවස්ථාවලදී වැඩි සීනි ප්‍රමාණයක් ගත්තොත් මිලිලීටර් 100ක තියෙනවා ග්‍රෑම් 30ක් විතර. ඒතොර යම්කිසි දරුවෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න. එතකොට ඒ පුද්ගලයේ මිලිලීටර් 200 බෝතලයක් ගත්තොත් දිවොත් ඒ පුද්ගලයා දින දෙකකට අවශ්‍ය සීනි ප්‍රමාණය අරන් ඉවරයි. මෙන්න මේක පාලනය කිරීම සඳහා තමයි මෙන්න මේ වර්ණ සංකේත කියන කාන් කිරීමක් කරලා සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා.
1: කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරය, දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත එලිහවුස් පොම්පාගාරය ආශ්‍රිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලට සහ බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා රාජගිරිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඊට අමතරව මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දර යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා. ලබන පස්වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළා. සාමාන්‍ය සේවා යටතේ දුර කිලෝමීටර් 100ට අඩු බස් ගාස්තුව වැඩි කර ඇත්තේ 112කින්. දුර කිලෝමීටර් 100ට වැඩි නම් බස් ගාස්තුව 120කින් ඉහළ යනු ඇති. සුඛෝපභෝගී සේවාවල දුර කිලෝමීටර් 100ට අඩු බස් ගාස්තුව 112කින් වැඩිවන අතර එම කාණ්ඩයේ දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි බස් ගාස්තුව 115කින් ඉහළ යන බවයි ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇති. සංශෝධිත බස් ගාස්තු ඇතුළත් ලේඛනය siyathanews.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීමේ අරමුණින් නව ඖෂධ දෙකක් සම්බන්ධ සායනික අත්හදා බැලීමක් ආරම්භ කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ට්‍රෙඩෝස් ඇඩ්නම් පැවසුවේ මෙම සායනික පරීක්ෂණය සඳහා කොංගෝ ජනරජයේ ඉබෝලා රෝගියෙකු මෙවන විට නිල වශයෙන් ඇතුළත් කර ඇති බවයි. මෙම සායනික අත්හදා බැලීම සඳහා අනුග්‍රහය දක්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. මෙම පරීක්ෂණය කොංගෝවේ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය, බෙල්ජියමේ නිවර්තන වෛද්‍ය ආයතනය සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබනවා. ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ට්‍රෙඩෝස් ඇඩ්නම් පැවසුවේ දැනට අනුමත කළ ප්‍රතිකාර නොමැතිවද බොහෝ ඉබෝලා රෝගීන් සුවය ලබන බවයි. එහෙත් ආරක්ෂිත හා සාර්ථක ප්‍රතිකාර ලබාගත හැකි වුවහොත් තවත් බොහෝ ජීවිත බේරාගත හැකි බවද ඔහු සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව කොංගෝවේ මේ දක්වා ඉබෝලා ආසාදිතයන් 1406 දෙනෙකු තහවුරු වී තිබෙනවා. වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 438ක්. පසුගිය මැයි මාසයේ සිට ඉබෝලා වෛරස ආසාදිතයන් කොංගෝවෙන් සහ උගණ්ඩාවෙන් වාර්තා වන අතර එය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
14: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: ලංකා ටයිල් ආයතනය නව ටයිල් වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. එම සමාගමේ ව්‍යාපෘති අංශයේ නුවන් පෙරේරා සඳහන් කළේ අධික උණුසුම් ස්ථානවලට සරිලන පරිදි මෙම ටයිල් වර්ගය නිෂ්පාදනය කර ඇති බවයි.
15: ළඟටයි ආයතනය ලංකාවේ ප්‍රථම වතාවට cool rooftop cooling tile එකක් හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම open terrace වලට, balcony වලට, ඒ වගේම rooftop වලට තාපය උදාහරින්න පුළුවන් තැන් වලට ගැලපෙන tile එකක් තමයි මේ ලංකටයිල් cool rooftop tile එක කියලා කියන්නේ. rooftop එක රත් වෙන හින්දා ඒ තියෙන රස්නය කාමර වලට පරාවර්තනය වෙනවා. විශේෂයෙන්ම මේ cool rooftop tile එක පාවිච්චි කරාම ඒ රස්නය කාමරයට පරාවර්තනය වෙන්නේ නැහැ. ඒ වගේම මතු පිට ඇවිදින්න පුළුවන්.
14: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් highlights.
1: බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ අදින් ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. නිෂාන් මදුෂ්ක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ සොනල් දිනුෂ කණ්ඩායමට ඇතුළත්. ප්‍රභහත් ජයසූරිය, මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කෙරුණා. වේගපන්දු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර මෙම තරගයෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි. ආබාධ සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පැතුම් නිස්සංක, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ රමේෂ් මින්ඩිස් මෙම තරගයෙන් ඉවත් කළා. ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිට ලබන 7 වනදා දක්වා පැවැත්වෙන්නේ නෝත් සවුන්ඩ් හිදී. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගෙන් තරග 1.0ක් ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පෙරමුණගෙන සිටිනවා. යලි සිරස්තල, වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ඩෙංගු මරණ 36ක්, පස්වනදා සිට වැඩිවන බස් ගාස්තුව ප්‍රකාශයට, කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක්, කොදෙව් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
14: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. අපේ සංස්කෘතිය කලාව ජාත්‍යන්තරයටම අරගෙන ගියපු අපිට ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි සහන් රන්වල. අද එයාගේ බර්ත්ඩේ එක.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරේ wish කරනවා.
2: බොහොම සුදි.
3: Happy birthday! Happy birthday! Happy birthday to you.
0: අද මොනවද විශේෂයෙන් කරන්නේ?
2: කොහොමත් අද අපි ලොකු මොහොනීමක් අපි පොඩි හරි ජනගී සම්දර්ශනේ ඒකදී අපි ළමයි තුන්වාරියක් ඉන්නවා. ඒ ඔක්කොමත් එක තමයි අද යමක් කරනවා නම් ගෙරෙන්නේ.
1: දැන් ගෝලියෝ ගොඩක් ඉන්නව නේද?
2: මේ ළඟදි ගණන් හදලා බලමු. මේ 30,000කට වැඩි ප්‍රමාණයක් අපි ඉගෙන දිනවා 2000 ඉඳලා මේනක බලුවොත්.
0: අපේ සංස්කෘතියත් එක්ක ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
2: පටන් ගන්න කාලේ අපිත් හිතපු නැති දුරක් අපිට එන්න පුළුවන් වුණා. මට තිබුණ එකම අදහස තමයි අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ, අපේ අනන්තතාවය ආරක්ෂා කරගන්න එක නූතනත්වයට ගේන්න ඕනේ, අපේ කියන සංගීතයක් අපිට හදාගන්න පුළුවන් ගැන විශ්වාසය එක්ක තමයි මම වැඩ කරේ. ඒක මෙච්චර දුර එන්න පුළුවන් වීම හතර කාරණා. ඒක මේ මගේ පෞද්ගලික ජයග්‍රහණය, අපේ කණ්ඩායම ඒ හැමෝගේම ජයග්‍රහණය.
1: අලුත් වැඩ වගේකුත් තියෙනව නේද?
2: මේ අනිත් අපි පොඩි හරි ජනගී සම්දර්ශනය පවත්වන ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දිනයක් පැවැත්වෙනවා.
0: Talk of the town. Marvel Studios la 90s wala release karapu legendary animated series ekak wena X-Men cartoon eke new version ekak thamai X-Men 97 kiyanne.
1: ඒ සීරීස් එකේ සීසන් 2 පහුගියදා Disney Plus එකේ රිලීස් වුණා.
0: ස්පෙෂල්ම දේ තමයි පළවෙනි එපිසෝඩ්ස් 3ම එයාලා එකම දවසේ රිලීස් කරපු එක.
1: පරණ ඊජිප්තු යුගය ගැනත් ෆියුචර් එක ගැනත් මේ කාටුන් එකෙන් බලා ගන්න පුළුවන්.
0: 90s nostalgia එක නිසා සීරීස් එක මේ වෙනකොට ලෝකෙ පුරාම හිට් එකක් වෙලා තියෙනවා. Talk of the town.
4: සියත දිවයින පුරා

0: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0.117-382000. NIB The City University, the place to be.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112-123-123.
6: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
7: Sit බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
8: Brand new උනත් register දුනත් 3-wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset line finance 0114-700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
9: 98.2 98.4 සියත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නෑවාගේ
2: කමුකොක්ගේ
1: හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමු රේ
3: සුන්ස් ෆයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University, the place to be.
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB minus stable outlook
3: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
4: SLT mobitel pure tv neela vikashaka
5: hondama de aduma bilata kasagala green super den tepa vyapta shakha jalayak samagin mulleriyawa aturukiriya matale nanammala ganimulla gambala kasagala green super jeevithayeti teriyak hondama de aduma bilata kasagala green super jeevithayeti teriyak
6: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත්

0: හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
2: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
3: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකො ඔයා කැලේ යනකොට.
2: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
3: ඒ මොකද?
2: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: හෙට උදේ 8ට
8: කොහමද ඩ්‍රාම එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
9: සතුටු සතුටුදායක අවසානයක්.
8: ආ එහෙමද?
9: ඔව් ඔව් ඩ්‍රාම එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
8: ඈ

අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: කියා තා ටොප් ස්ටෝරි
1: සිරියාවේ පිපිරීමක් සිරියාවේ ඩමස්කස්හි අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අධිකරණ සංකීර්ණයක් අසල අවන්හලක පිපිරීම සිදු ඇති බවයි. කිලෝග්‍රෑමයක් පමණ බර ඇති පුපුරණ ද්‍රව්‍ය තොගයක් එහිදී පිපිරීමට ලක් වුණා. ආරක්ෂකංශ විසින් පිපිරීම සිදු වූ අවන්හල පරීක්ෂා කිරීම ආරම්භ කළ බවයි සිරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. දැන් ක්‍රීඩා පොතක්. 50 වන ජාතික මහා ක්‍රීඩා උරලේ කාන්තා සහ පිරිමි පාපදි දහවන තරග හෙට පැවැත්වීමට නියමිතයි. පිරිමි පාපදි දහවන තරගය පෙරවරු 8:30ට ආරම්භ වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිටින්. කාන්තා පාපදි දහවන තරගය පෙරවරු 9:00ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි. ඇවිදීමේ තරගය අනිද්දා උදෑසන 6:00ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිටින් ආරම්භ වනු ඇති.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: දිවයින පුරා

0: දැනුන සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: ಬಂದಿದ್ದಾರೆ. ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್. ಕೋಣಮದೆಯ ಪೊಡ್ಡ ವೆಡಿ ಉಣ ಪ್ರಶ್ನೆಯ ತೆಂಬಲಂಡೆ ಬಟ ಮುಟ್ಟುವಲ ಗಾನ ಪೊಡ್ಡಕ್ ವೆಡಿ ಕಾಲಕ್ಕಿಂದಲ ಮಗೆ ಬಡತ್ ಪೊಡ್ಡಕ್ ವೆಡಿ ಕೊಲೆಸ್ಟ್ರಾಲ್ ಪೊಡ್ಡಕ್ ವೆಡಿ
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
2: ගන්න ලයිසන් එක
3: දැන් හරිනේ අමාරු
0: වයිෆ් කේ කතාත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
4: Global University Partners Number 221 Dharmapala Mawata Colombo 7
5: 2026 FIFA Unusuma June 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නීල විකාශක.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන. මන්නම් හිතන්නේ නැහැ.
8: දකින හිින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න. බලන් ඉන්න. ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට.
13: 98.2 98.4
14: පන්නේවාගේ කමුකෝකේ
15: ප්‍රේක්
14: නෑවාගේ
15: පතිමුරේ
16: සුන්ස් ෆ්‍රයිඩේ මචං
17: අද විතරයි සිකුරාදා
18: සියත දෙවයින පුරා

0: අසට්ලයින් ෆිනන්ස්වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් මාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. අසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකම මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් උනා වෙතින් ඕන X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා,
8: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම තේකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
5: දොරගුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න
8: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
9: ඇරලා හවි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඔහුරාලා හමි one and only සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
10: අනුග්‍රහය
11: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
12: දිලක වර්ධන textiles
13: සියත divine abura

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොක්කේ
1: හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 8232 1000 NIBM The City University, The place to be.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා

0: 2151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියපෝ පොකට් මනි. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: क्या था टॉप स्टोरी।
1: කෑගල්ලේ විශේෂ රථවාහන සැලසුමක්. කෑගල්ල බැවලතෙනිය ව්‍යාරස්ථානයේ බිහිදු පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පෙරහර හෙට සවස 5:30 සිට අනත්තාලියුම 2 දක්වා වීදි සංචාරය කරනු ඇති. පොලිසිය පැසුවේ පෙරහර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹසෙවණ හෝටලයේ ආසන්නයේ සිට කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණය දක්වා ගමන් කර නැවත විහාරස්ථානයට ළඟාවන බවයි. පෙරහර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දීමක් සිදු කළා. පාකිස්තානයේ මගේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 40 දෙනෙකු බිය ගොස් තිබෙනවා. බස් රථය අනතුරට ලක්වැත්තේ ප්‍රපාතයකට පෙරළීමෙන්. අනතුරට ලක්වැත්තේ පාකිස්තානයේ කොයටා සිට පෙෂාවර දක්වා ගමන් කළ මගේ බස් රථයක්. බස් රථ අනතුර සම්බන්ධයෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලීද සිය ශෝකය පළ කර තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සියත දිවයින පුරා

0: Chiama. Put your hands in the air. Put your hands up. Just keep them in your pocket. We're talking on the air. Jay. Hey, good afternoon. Seema mayum ne. ඔබටවත් මටවත් නේද මේ පැය තුනේදී අපිට ඕන සින්දුවක් අහන්න පුළුවන් ඕන තරම්නේ නිදහසේ උම එකක් කැමිල්ලගෙන ආදරෙන් සතුටින් පැය තුනක් ගෙවන්න පුළුවන් අකාලයට නම් සීමාවක් තියෙනවා පැය තුනයි අපිට තියෙන්නේ අපි ඉතින් නේද පැය තුනෙන් උපරිම ප්‍රයෝජන ගමු
1: All you get is half a chance.
0: අද විතරයි ඉතින් මං ඉන්නේ ආ. මං කියන්නේ මේ සතියට. බය වුණා නේ. අයින් වෙන්නේ නැහැ එහෙම දැම්ම.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: මහමග ගමන් කරන සාමාන්‍ය පතිකයන් සම්බන්ධයෙන් ඒ හෙඩ්ෆෝන් ඉයර්ෆෝන් සවන උපකරණ සම්බන්ධයෙන් පවතින නීති ගැන කිසිම කතා බහක් නැහැ කොතනක.
2: ඔබතුම හරි, මේක අධිකරණයට යොමු කළ හැකි වරදක් තියෙනවා. අපි දැනට අවවාද කිරීමක් කරලා කරන්නේ, දැන් ඉදිරියේදී මේ ගැන දැනුවත් කරලා අපි අධිකරණ ක්‍රියාමාර්ග කිරීමට පියවර ගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 2727
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමග Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL Headlight Anti-Skid Braking System සහ Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා David Peters Motor Company Private Limited within
3: Kaduvela Nagare med the new bypass road deke edivana tallest and safest apartment experience ek OZ Nivas ekaka 351 ak Sri Lankave vishalatama rooftop garden ek saha lifestyle facilities rasak samaga 2 and 3 bedroom apartment ekak million 35 sita ihalata pahasu gewime krama rasak samaga wedi vissara sandaha 0701 347777 prime samuha vyaparita anubaddha bhumi realty holding සමතන්න.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්ක රේටින් ඒජන්සි BBB- stable outlook
10: ලොකේ
11: කොනේ කොහෙ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම 98.2
12: අනුවටයි 97.4

sin duilla nå. Jeg kan gerne lamme ikke. I etterne med meg, ille på lave denne på langt kommer til benne her. Så du hatter en passe i lue. Han på dag hatter en passe i din dannål. På dag kål. Kål sin duilla han er denne enig sa. Man kan jo ha det ham og kjela meg ikke. Det er Friday etne. මේ සින්දු හොඳටම සෙට්ටනවා නේද? ෆ්‍රයිඩේට. හොඳ ඩාන්ස් කරන්න පුළුවන් ටයිප් එකේ සින්දුනේ. ඒ කියන්නේ ඇහුණත් ඇති. නේද? රොමේනියාවේ අනුට තමයි මේ සින්දු අහන්නම ඕනේ උනේ. මොකද එයාගේ ෆේවරිට් හිතික් රෝෂන්. ඌ ලාලා. අතන මාත් ආසයි රිතික්ට නම්. ඩාන්ස් කරනවා ඉතින් නේද? අපිට බලන් ඉන්න පුළුවන් පැය ගානක් වුණා. ඇහැ අහකට ගන්න හිතෙන්නේම නෑ. නේ? වයස හැටියටද නේද? අපි වගේ තමයි ඉතින් බලන් යද්දි නේ ඈ? වයස හැටියටද නැටිල්ල? හා. හැට පැන්නත් වඳුරා අබිම ගමන් නොයේ කියනවනේ. අන්න ඒකයි. විස්සේ විස්සේ නැටිල්ල නැටිල්ල නේ. ෂුට නඩලෙන් නංගා මේ වැහෙද්දි ඉන්න බෑ.

දවස දෙකයි වෙනාඩි 27යි වෙලාව. මෙන්න ඉතින් කට්ටිය විශ් කරන්න පටන් ගන්න. අංජල තමයි හැබැයි මුලින්ම විශ් කළේ. අපේ දිස්නක්කට Happy birthday කියලා කියන්න කියලා තියෙනවා. බෑ. මම Happy birthday නෙවෙයි කියන්නේ. මම කියන්නේ ජනම්දින් මුබාරක් කියලා. ආශ්චර්ය මුණ සිංහ. Thank you යක් ඇද්ද වයස. ෆුලන්න ගෙස් කරවට බලන්න මං හරියටම වයස කියන ආශ්චර්යගේ අද හවස පහට විනාඩි පහක් තියෙන්නේ. හාද අම්බෝ උනන්දුවෙන් ආගෙන දීනේ. හවස පහට විනාඩි පහක් තියෙන්නේ. ඇත්තරම කියන හොඳ මිස්කර ගන්න එපා. එතකං ඕන්නන් අනුමාන කරන්න පුළුවන්කම තියෙනවා. ඕකේ අංජල කියලා තියෙනවා මේ මදිවට මේ අද වේලස්සන පණීලු මම ප්‍රෝග්‍රෑම් එකේ පාටි එකට යන්න පාටි දෙන්නේ නැහැ කෙල්ල එන්න ලෝබයි පුළුවන් නම් අපෙන් මොනා හරි ගනේ එච්චර තමයි ජීවිතේට මෙහෙමයි කියලා එක ටොෆියක් කරන් දීලා නැහැ කඩේකින් සල්ලි වියදම් කරලා ඕ හැබැයි හිත හොඳ කෙල්ලා උනා උනත් හිනා වෙච්ච ගමම්මයි අනුන්ට හිනා වෙලා හරි සතුටින් ඉන්නවා ඉතින් දිස්නක්කේ ජනම්දින් මුබාරක් ආදරෙයි

අතේ සතේ නැතත් නේද? අපි හැමෝම මෙහෙමයි නේ. රජවරු වගේ ඉන්නේ ආ. එහෙම තමයි ඉන්න ඕනේ අනේ. නේද? සල්ලි නෑ, අරක නෑ, මේක නෑ කියලා දුකෙන් ඉඳලා තේරුමක් නෑ නේද? මොකද ලැබෙනවෑ දුකෙන් හිටියයි කියලා. ඒ නිසා සල්ලි නැතත් කමන්නෑ, සතුටින් ඉන්න. අර රූකගේ සින්දුවකක් තියෙන්නේ, ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු. ඒක නම් බොරු හොඳේ, ආදරයට කරන්න පුළුවන් දෙයක් නෑ. හරි, අපි චුටි බ්‍රේක් එකක් ගමු, ඊට පස්සේ ආයෙ සින්දුව අහමු. හවස 2:00 වෙනාඩි 32.

බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: කාලක් ලෙස කලරම්ලොව වැජබෙන සිත් පැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 832 1000 NIBM The City University, the place to be.

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: 98.2 98.4
3: යෝ මාසරා,

පරණ සුජා, ඔයා සෑහෙන දවස්සකට පස්සේ මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඇයි ඒ? මොකද උනේ? ඔගේ දවස් ටික ඇයි මෙසේජ් කළේ නැත්තේ? වැඩ තොගේකට හිර වුණාද? හා හා, එහෙනම් කමන්නේ. මං ඒවට තරහ වෙන්නේ නෑනේ. මම ආපු එක ගැන සතුට වෙනවා විතරයි. හරිද? එයාම කියලා තියෙනවා ගොඩ දවසකින් නිසා වේලාසනම සින්දුවක් දෙන්න කියලා. හා, ඉෂංකා, කුමාරී, ගීතානී, සිතාරා කටි ඔක්කොම අහගෙන ඉන්නේ. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට. ඉන්දි, හලෝ. හනේ වහිනවද? මට මෙතනට මුකුත් පේන්නේ නැහැ. මට මේ බිත්ති හතර විතරයි පේන්නේ. බිත්තිත් නෙවෙයි ඉතින් මේවා. ගන්නවනේ සවුන්ඩ් ප්‍රූෆ් කරලා නම් මනන් නිසා. කැටයන් කපලා එකක ලී මොස්තර් දාලා අමුතු අමුතු දේවල් ටිකක් කරලා තියෙන මට ඒව විතරයි පේන්නේ. මට වෙන මුකුත් මෙතනින් එහා පේන්නේ නැහැ. හොඳටම වැස්ස කියලා ඉන්දි කියලා තියෙනවා. කොහෙද ඉන්නේ ඔයා දැන්? කොයි හරියද මම අහන්නේ? වාහනේ ඇතුළේ ඉන්න බව මට පේනවා එවල තියෙන ෆොටෝ එකෙන්. වාහනේ ඉඳන් මට එළිය පේන ෆොටෝ එකක් අරන් එවල තියෙන්නේ. අම්බෝ, එළිය පේන්නේ නැති තරම්නේ. ඉච්චරට වහිනවනේ. කඩුවෙල තත්ත්වය ඔහොමයි. අද මහදවාලේ නම් අම්බෝ, පිච්චෙන ගානට නිකන් කරවල වෙන ගානට පෑව්වා. දැන් වහිනවද? අනේ මන් දනේද ඉතින්. හරි, පුතා එනකම් බලන් ඉන්නවා කියලා තියෙනවා. නෂෝන් අපි ආදරෙන් එකතු කරගමු. ඊළඟට නෂෝන් එකතු කරගෙන අනිත් එක්ක නම අමතක කළොත් අම්මෝ තරහයයි දුක හිතයි පොඩි කෙල්ලට නේද? ෂේර බබා, චූඩි මැණිකේ, ආදරෙන් ආව එකතු කරගන්න. ඔයා මට ගොඩාක් ආදරේ කියලා මම දන්නවා. ඔයා මට ආදරේ කොච්චරද? මම ඊට වඩා ආදරේ. හරිද මැණිකේ? අයියෝ, අද ඇවිල්ලා නෑලු අම්මිත් එක්ක වාහනේ රවුමක් දාන්න. හරි කමන්නේ, අම්මිට පුළුවන් කියලා බබාට කියන්න. සුදු කොච්චියා මෙහෙම කිව්වා කියලා. හරිද? ඊළඟට මේ කේක් කෑල්ලක් එවන්නද? හැබැයි පොල් කේක් කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. දමි, අපේ ආශ්චර්යගේ බර්ත්ඩේ දවසෙම තමයි දමිත් කුමරුත් ඉපදිලා තියෙන්නේ. ඔයා මොන අවුරුද්දද? මට විතරක් දැනගන්න කියනවද දමිත්? මට හිතෙන්නේ ඔයා නම් ආශ්චර්යට වැඩිය අනිවාර්යෙන් අවුරුදු 20ක්වත් බාලා ඇති. මේ ආශ්චර්යගේ වයස එක එක්කෙනා කියලා තියෙනවා. හොඳයි යා, කෙල්ල සතුටුවේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවොත්. 31යිලු සමහරු කියනවා, 32යිලු, 38 උපරිම මම දැක්ක 39යි කියලා තියෙනවා. මං කියන්නම්කො, හවස 5ට කිට්ටු කළ හොඳේ. හරියට වයස කීයද කියලා? තරු 21 වෙයි යා. ඇත්ත වයස කිව්වහම. හරි, කොහොම හරි ආදරෙන් එකතු කරගන්නවා මේ දිනෝජ් කර්ණස්වල දමිත්ව. විශේෂයෙන්ම දමිත්, අද මං ඔයාට කවියක් කියන්න ඕනේ. මොකද අද ඔයාගේ ජනම්දින් මුබාරක් එකනේ. ඒ නිසා මට පොඩි වෙලාවක් දෙන්න. ඔයා මගින් තෑග්ගකුත් ඉල්ලුවනේ. මං තෑග්ගක් විදිහට ඔයා වෙනුවෙන් කවියක් ලියලා කියනවාද? ඒක තමයි මගේ gift එක. ආගෙන ඉන්න ඕනේ. හරිද? මේක අහන් ඉන්න නැතු ඔයා වෙන මොකක් අහන් ඉන්නද නේද? මන් දන්නවා මේ පැය තුන කනේ තියාගෙන ඉන්නේ. කනේ තියාගෙන ඉන්නේ රේඩියෝ එක. ඉන්නක සුදු මහත්තයා, ලස්සන විශ් එකක් දෙන්න ඔයාට කවියෙන්ම. මට කේක් කෙවේ නැතුනාට කමන්නේ. මොකද මට සීරි. ඉන්න කේක් එපා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112123123.
3: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
4: ඔබේ අඩුම බිලට කසාගල Green Super දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිලවිකාශ
7: හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC Finance හරියන්න හරිම තැන
10: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
11: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි
12: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට
11: එක්කන් යන්නම් හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ
12: ඒ මොකද
11: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
14: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
16: හෙට උදේ 8ට
17: කොහමද ඩ්‍රාම එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
18: සතුටුදායක අවසානය.
17: ආ එහෙමද?
18: ඔව්. ඩ්‍රාම එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
17: ඈ?

0: Tata Top Story.
1: ලංකම අවහිර කළ පුද්ගලික බස් රථය දුරු අත්අඩංගුවට. මාතර කොටුවිට ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය දහවනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලික බස් රථය දුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී පුද්ගලික බස් රථයක් ලංකම බස් රථයක් අවහිර කරමින් අපරීක්ෂාකාරී ලෙස රිය දහවනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම සිද්ධියට අදාළ පුද්ගලික බස් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය විසින්. ඔහුට එරෙහිව නඩු පවරන බවයි පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ.
2: ගේ බස් රථයේ පාරේ වම් තීරයනු දකුණු තීරුවට ගිහිල්ලා ඉතා බරපතල ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරාදායක ලෙස අපරීක්ෂාකාරී ලෙස පදනම් පමණක් නෙමෙයි, ඊට අමතරව ශ්‍රී ලංකම් බස් රථය විදුරට බස් අධ්‍යයන් කරගන්න දෙන්නෙත් නැහැ. පුළුවන් තරම් පාර මැද අරන් තියෙන්නේ. මේ බස් රථයේ විදුරට මීට කලිනුත් තාවකාලික විදුරු බලපත්‍ර නිකුත් කළ දෙනවා. අපරීක්ෂාකාරී දාන සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය විදුරුව මද්‍රව්‍ය පරීක්ෂණ ඉදිරිපත් කරන උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව මේ විදුරට බස් රථ පැදවීම සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර තියෙනවා කියලා පරීක්ෂා කරන්න. ඊට අමතරව රියදුරට එරෙහිව අන්තරාදායක ලෙස අපරීක්ෂාකාරී ලෙස මාර්ග නීති උල්ලංඝනය කිරීමේ රියපදවීම සම්බන්ධයෙන් අධිකරණ නඩුපාරක් හදුදු කරලා තියෙනවා.
1: තවත් දේශීය පුවතක්. රුපියල් මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවෙන් යුත් වීබේලන යන්ත්‍ර 50ක් සමූපකාර සමිතියට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වෙළඳ අමාත්‍යාංශය විසින් ක්‍රියාශීලී සාස්තාවර මට්ටමක පවතින සමූපකාර සමිතිවල පවතින මෙම යන්ත්‍ර ලබා දෙනු ඇති.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත.

මැරට 41ක් නේද වයස කියලා අහලා තියෙනවා ඉන්දි. අනේ මන්නම් දන්නේ. 41ක්? ඒ මදිවට කියලා තියෙනවා මේ. ඔගලොන්ට වයස කියලා කියන්න හරියටම අතරම අමාරුයි. වයස හොයන්න ගියාම එපා වෙනවා මොකද? ඔගල චූටි කෙල්ල වගේ කියලා. අනෝ. මොකද වගේ කියලා කියන්නේ චූටි කෙල්ල තමයි. චූටි මණි කෙල්ලා. චූටි පැටවුව අපි තාම. එම ලොකුවට වයසක් පේන්නේ නැහනේ නේද? එහෙනම් එච්චරයි. කොමඩියා. 26යි මම නම් කියන්නේ. ඈ. අවුරුදු 26ක් විතර මං හිතන්නේ රේඩියෝ රස්සාවටත් දැයි. ඒ කියන්නේ ඉපදුරුන් දවස් ඉඳන් රේඩියෝ. නේ රේඩියෝ වල. 26යි. හරි විහිළුයි. පොඩ්ඩක් ඉන්න බලන්න කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කියලා. ආ. සැලොන් එකේ කොළු පැංචා නේද? සැලොන් සිප්මා. මේ සැලොන් කුමා කියලා අයියෝ WhatsApp එකේ දාගෙන ඉන්නේ මට හරි ප්‍රශ්නයක් ඒක. සැලොන් සිප්මා එකේ ප්‍රදීප් තමයි ඔයාගේ නම නේද? කුමා කියන්නේ කවුද? කළු කුමාද? අම්මෝ නම කියන්න හොඳ නෑනේ. එහෙම කිව්වහම එනවලු රෑට නේද? කළු කුමාරයා. මට නම් දැන් කළු කුමාරයා හරි කමන්නෑ යන්නේ. අනිත් එක බලන්නකෝ ලංකාවේනේ කළු කුමාරයෝ බැලුවොත් එහෙම ඔක්කොම හැන්සම් කොල්ලෝ. කිතුනොත් කළු කුමාරයාව කසාද බැඳ ගන්නවා. ආ ඕන්නෑ ලලිත් ඉන්නවනේ මට. ලලිත් කාය එකක් අරගෙන මට ෆොටෝස් දාලා තියෙනවා. කොමාරියෝ ඒකේ මාව දාගෙන රවුමක් යන්නේකලු යාගේ එකම හීනේ. මගේ එකම හීනේ මොකක්ද අන්නවද ලලිත්? ඔයාගේ ওই කායක මගේ නමට අයිති කරගන්න එක. ඇයි වැරදි නෑනේ නේද? ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේ ආදරේ නාමයෙන් ඔයා සතු දේවල් මගේ නමට පරිත්‍යාග කරන්න. මොකද මාත් එහෙම කරලා තියෙනවා. මේ පොඩි ගණන් නෙවෙයි ලක්ෂ ගණන්. ආදරේ නාමයෙන් පරිත්‍යාග කරලා තියෙනවා. එන්න මෝඩයි හලෝ. හනේ ඉස්සර මගේ ඔළුවේ තිබ්බේ මැටි. පස්සේ අරන් දැම්මා. දැන් හරි. දැන් අස්සනීපි හොඳයි. කොබල මගේ ජාතිය අය තව ඉන්නවද කියලා? ඉන්නවද? ඉන්නවනම් ඉතින් හිටපු දෙක්. නේද? ඉන්නත් එපැයි තින්නේ. නැතුව බෑනේ.

ප්‍රදීප් මොනවද මේ කියන්නේ මුස්පේන්තු කතා? ආශ්චාරයට වයස අවුරුදු 41ලු. තව ඉතින් 26යිලු ඉන්න තියෙන්නේ. අනේ අනේ නෝටියා.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මහමග ගමන් කරන සාමාන්‍ය පතිකයන් සම්බන්ධයෙන් ඒ හෙඩ්ෆෝන් ඉයර්ෆෝන් සෙවන උපකරණ සම්බන්ධයෙන් පවතින නීති ගැන කිසිම කතා බහක් නෑ කොතනද.
2: ඔබතුමා හරි, මේක අධිකරණයට යොමු කළ හැකි වරදක් තියෙනවා. අපි දැනට අවවාද කිරීමක් කරලා කරන්නේ, දැන් ඉදිරියේදී මේ ගැන දැනුවත් කරලා අපි අධිකරණ ක්‍රියාමාර්ග කිරීමට පියවර ගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
7: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
9: සියත පොකට් මනි
10: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook
11: සියත දිවයින පුරා

0: අවසතුනයි වනඩි විසි පහයි ඒගල් අපරල් එක කටියක්කො මහගෙන ඉන්නේ. එගොල වැඩ කරන්නේ මාව වහගෙන. හල්ලෝ,
1: ඉදෝරුසිලා ජොලියදර් කල
0: ඔක්කොගෙම නම් ටික වෙන වෙනම කියන්න ඕනේ නෑනේ නේද? ආද ඔගොල්ලන්ගේ කාගේ හරි බර්ත්ඩේද? ෆොඩයින් ෆොඩයින් බලන්න.
1: ඉදෝරුසිලා ජොලියදර් කල
0: ආශ්චර්යට විශ්කල්ලා තියෙන්නේ නේද? මම බැලුවා වයස 40ක් වගේ කියලා කියලා තියෙන වෙන කාගෙන හරිද කියලා. එයා වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හරිද? මං කියන්නම්කෝ කටිය විශ්කලා කියලා. නම් සෙට් එක දෙන්න ඕනේ වෙනම. විජිත ඇතුළු ඒක ලැපරල් එකේ කටියක්කෝ මාදරෙන් එකතු කරගන්නවා. මේක අහන්න.

විජේ කියලා තියෙනවා ඔයාලා ගොඩ කාලයක් ජීවත් වෙන්න ඕනේ කියලා. ආශ්චර්යනම් ජීවත් වෙච්චද? අනේ මට නම් එපා. මං ආසලේ. පණහෙන් වගේ මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනේ. නැත්තම් වයසට ගිහිල්ලා හැට පැනලා හොට්ට බිම ඇනිලා දත් හැලිලා මගේ කොණ්ඩේ ඉදිලා ආ හැම රැලි වැටිලා මං අස නැහැ මම මාව දකින්න. එනිසා පණහෙන් යන්නම් ආ. තව තියෙනවා ඉතින් තව අවුරුදු 30ක් විතර තියෙනවා මදේ. මට නෙමෙයි මං කියන්නේ. වෙන කාට හරි. මගේ හార్මෝන බැලන්ස් ඩැමේජ් තේරෙනවනේ.

0: Asset Line Finance Best Bike Best Deal Lekka. Indana Pirimes Me Pramukhyavana Bajaj CT 100 Ha Platina 100 Motorcycle Sandaha Pahasuma Leasing. Pahasu Leasing Marika Kadinam Anumathiya Saha Avumaliya Kevili. Helmet Tikakut Nomile. Asset Line Finance Adumenna Adumaran Yanna. Amatana Binway Ekaikai Hatrai Hat CIC.
1: Hinavenna Menna Velava.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු
4: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
9: ඈරාලා හමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඕරාලා හමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මං ජාතකාරේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: ඉතින් දැන් මොකද හිතන්නේ? අර සින්දුව යනවා වගේ නිකන්නේ පටන් අරගෙන ඊට පස්සේ සින්දුව නතර වුණාම තරහ ගියාද? ආසම සින්දුවක් නේද? කෝ මට බනින් බනින් ෂොට බැනුම් අහන්නත් ඕනේ නේද? නේ තප්පර 40ක් දෙනවා මට බනින්න. හාද මදිද? හරි එහෙනම් මම දෙනවා විනාඩි 5ක් මට බනින්න. හැබැයි නරක වශයෙන් කියන්න බෑ. හොඳේ ලස්සන්ට බනින්න ඕනේ, ලස්සන්ට. විදුලියසේ අලි ඇවිදින් සින්දු ප්ලේ කරන්න කියලා නතර කළේ. හොඳේ

මට බැනලා. අංජල බැනලා තියෙන මෙහෙම. සමනලයා, මී මැස්සා, දෙබරා, බම්බරා, හූනා. ඒවා ඉතින් මට කැමති විදිහට වෙන වෙනේවට හරව ගන්න කියලා තියෙනවා. ඊළඟට මේ පුදුම හදිස්සිකාරයෙක් ඉන්නවා. එයාට සින්දුවක් දීලා ඔයාව යවනවා ඉක්මනට. බෑ අනේ, එයා මහා නෝටි. එයා මාත් එක්ක රණ්ඩු කරන එකමයි කරන්නේ. පොඩ්ඩක් ඊනඟ නම කියන්න. අනිත් අය දැනගන්න එපයි කවුද මේ නෝටියා කියලා. සම්පත්. සම්පත්ට තියෙන්නේ පුදුමාකාර හදිස්සියක්. වඩ කවදාවත් කොරස් කටේ නම් අත දාගන්න බෑ. ඕ. චූටි කකුව එකතු කරගන්න කියලා තියෙනවා. චූටි කකුව නම් කිසි හදිස්සියක් නෑ කොල්ලට. කොල්ල පාඩු ඉන්නෝ මේ මේ මේ සම්පත් තමයි පුදුම පුදුම කලබලයක්. එහෙනම් ඔක්කොම වැඩ නවත්තලා ඔන්න එකතු කරගත්ත සම්පත් ඔයාවයි චූටි කකුවයි ඔක්කොම. හරිද? චූටි කකුව මට ආදරේ. මාත් ආදරේ. කලබල කරන්න නැත්තම් හදිස්සි කරන්න නැත්තම් පොඩක් ඉවසීමෙන් අහනවනම් තමයි මං ආදරේ. නැත්තම් මං ආදරේ නෑ. කොහොමද දැන්? දැන් සම්පත්ට හිතනව ඇති. අයියෝ, මොකද්ද මම මේ කරගත්තේ කියලා නේද? හරි නරකයි අප්පා කියලාත් කියලා තේනවා. ඕ, මම නරකයි. ඔයා හොඳයිනේ. ඒක නෝ මට මේ මෙච්චර මේ කතා කියලා දෙන්නේ නේද? හරි හරි, ඔයා හොඳයි, මම නරකයි. හරි හරියා, හරි. කොහොනේ අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න ඕනේ තමයි. නෑ, බලාගෙන ඉන්නේ පහගෙන ඉන්න. හරිද? මොකද මේක රේඩියෝ ෂෝ එකක් නේ. බලන් ඉඳලා වැඩක් නෑ. මෙසේජ් එක දාලා තියෙන්නේ මේ නුවන් ඉන්දික නුවන් බෝයි ආදරෙන් එකතු කරගන්නවා. ෆ්‍රයිඩේ කියන්නේ ට්‍රැක් ඩේ කියලා තියෙනවා. ඇත්තද? මට නම් ෆ්‍රයිඩේ විතරක් නෙවෙයි, මට සති දවස් හතේම ඔක්කොම ට්‍රැක් ඩේස් තමයි. ඊළඟට මේ සංකගේ සින්දුව දෙන්න කියලා නවත්තපු එකට අම්බෝ එක එක කතා ඉතින් මොකද්ද අය කලේ කියලා තහලා තියෙනවා. මොකද්ද කලේ සින්දුව ප්ලේ කරන්න කියලා නැවතුවා. ඇයි මොකද? ඇයි ගේමද? වැඩිය සද්ද දාන්න එපා, සින්දුව දෙන්නෙම නෑ අද. හොඳේ ඔච්චර ඉල්ලුවක් දෙන්න නැතුව මම යනවා ගෙදර. මම ගේම් පස්සේ වෙන කාගෙන් ඉල්ල ගන්නද? චමල් මෙසේජ් එකක් දාලා තිනවා ප්‍රෝග්‍රෑම් එක සුපර්බ් කියලා. අනේ ඇහියන් ඇහියන්, මේවා බොස්ට ඇහියන්. ආ, ඇහියන් කියන එක ඉච්චර හොඳ නෑනේ. ඇහේවා ඇහේවා ඇහියන් කිව්වම නිකන් නේද? එයා හරි නෑනේ නේ. ඇසේවා ඇසේවා ලොකු බොස්ට ඇසේවා. කොමරි මට විශ් කරලත් තිනවා චමල්. Thank you චමල්. ඊළඟට ඔයාගේ බොස් අද තනියම නේද කියලා අහලා දෙනවා බුද්ධික. පූල් එකේ බුද්ධික. ඔව්, මට එන්න කියලා පොරේ. මම එන්නේ නෑනේ. මම එන්නේ නෑ මෝර්නින් ෂෝ එකට. මොකද මම ආවොත් ඊට පස්සේ බොස්ගේ ලකුණු කැපෙනවානේ. මේවා කියලා මම කොහෙ යන්නද කියලා මම මේ කල්පනා කරන්නේ ඈ. බොස් මේ ජෝක්ස් හොඳේ. ආ, මේවා සීරියස් කරන්න එපා. ඔයා දන්නවනේ ඉතින් මම නේ. මං කොච්චරවත් ඉතින් ජෝක් සීන් එකේ ඉන්නේ කියලා. හැබැයි අපි දෙන්න ෂෝ එකට හොඳට මැච් වෙනවා නේද අනේ. එක්කෝ එපා. ඔයා ආශ්චර්ය පල් වෙන පල් වෙන විදිහට. මොකද්ද මං ඒ කිව්වේ? පල් වෙන විදිහට. නෑ හරි නෑ, හරියට කියවුන්නේ මට නම් බෑ. මට ඒකයි කියා ගන්න ඕනේ. මට හරි අමාරුයි. මට තරහයයි යන්නේ. මම දෙයි දෙකක් උම්මා උම්මා උම්මා වෙන මොනා දෙතේ. සන්දයි නම් මට එන්න කියයි දන්නේ නෑ. මෝනින් ෂෝ එකට උම්මා ගන්න බලාගෙන.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 7332 1000 NIB in the city University the place to be. This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 011 2123 123.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
12: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
13: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
12: එක්කන් යන්න. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
13: ඒ මොකද?
12: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
17: 98.2 98.4
18: අද විතරයි සිකුරාදා
19: සියත දෙවයින පුරා.

0: ये था टॉप स्टोरी।
1: ब्रॉकिट है तुलु तुम देना रिमांड। විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන 17වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසින් සැකකරුවන්ට අප ලබා දීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇපෙල්ලිම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. හරක්කට නැමැත්තාට සම්බන්ධ පාර්ශ්වයකින් අල්ලස් ලබාගත් බවට සැකකරුවන්ට චෝදනා එල්ල වුණා. රුසියාව යුක්රේනයට එල්ල කර ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යුක්රේනයේ නිවේදනය කළේ මෙම වසරේ යුක්රේනයේ අගනුවරට එල්ල වූ මාරාන්තිකම රුසියානු ප්‍රහාරය මේ බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 92 දෙනෙකු තුවාල ලැබුවා.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.2 98.4 සියතා

දවස හතරයි වෙනාඩි 9යි වෙලාව. ඉස්සර පිස්සුවෙන් වගේ හපු සින්දු කියලා කලින් සින්දු ප්ලේ වෙද්දි මට ගාලේ මදු මැසේජ් එකක් දාලා තියෙනවා. ඔවුනේ ඔබ මගේමයි මා ඔබෙමයි. සසර පුරා අප සිටින තුරා ගලා හැලන නිල් නදිය ඔබයි. දෝරේ ගලා යන සෙනෙහේ ඔබයි. හිමිදිරි උදේ සුවය ඔබයි. මගේ දිවියේ හිමිකාරී ඔබයි. බලන්න වචනනේ කටපාඩම් ඒ සින්දුනේ. ඒ අපි හිතලා කටපාඩම් කරගෙන නෙවෙයි අපිට ඇහිලා ඇහිලානේ. 2000 වයිබ් එක කියන්නේ එක මාරයි. එක පිස්සුවක් නේ. ඕකේ. ගාලේ මදෝගෙන් පස්සේ මම යනවා දුම්බරට. දුම්බර ලලිත් ප්‍රියංකර මැසේජ් එකක් දාලා තියෙනවා. මට මේ අද ඔෆිස් එකට ආපු ගමන් අපි ඔෆිස් එකට යහු ඔයාට ලලිත්ලා දෙන්නෙක් ඉන්නව නේද කියලා. අපි නිශාන් නැහුවේ. මං කෝ ඌ කියලා. මං කෝ එක්කෙනෙක් දුම්බර ලලිත්. අනිත් එක්කෙනා මාකොල ලලිත් කියලා. ඊට පස්සේ චොක්ලට් සෙවන්නේ මොන ලලිත්ද කියලා ඇහුවා. මං පැහැදිලි කළා. මං කිව්වා මාකොල ලලිත් තමයි චොක්ලට් සෙවල මට කොහොමාරි සීනි අමාරුව හදන්න හදන්න කියලා. දුම්බර ලලිත් චොක්ලට් එකක් තියා නිකං වත්තේ ගහක හැදෙන අඹ ගෙඩියක් ජම්බු ගෙඩියක්වත් කවදාවත් එවල නෑ කියලා මං කිව්වා. කමන්න නෑනේ. ඇත්ත කියන්න බෑ නේද? දුවත් ඉන්නවද අහගෙන? තාත්තේ දුව හිනාවී ඇති මට හිතන විදියට. මම මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ ඔක්කොම දේවල් කරන්නේ ඔබව හිනස්සල තියන්නානේ. අමාරුවෙන් හරි හිනා නොගියත් කමන්නේ නෑ. කිචි කවාගෙන හරි හිනා වෙන්න. හරිද මේක මේක මේක ජෝක් වැඩසටහනක් නෙවෙයි. මේක මෝනින් ෂෝ එක වගේ එකක් නෙවෙයි. ඒ වුණාට අපිට සතුරු වෙන අවස්ථා හරි අඩුවේ නේ. පොඩි නිකන් චූටි දෙයක් හරි හේතුවක් කරගෙන හිනා වෙන්න තියෙනවා නම් මම නම් හිතන්නේ ඒක හොඳයි. මම නම් එහෙමයි. මම නම් මේ පොඩි පොඩි දේවල් චූටි චූටි ඒවා ඒවට ලොකුට සතුටු වෙනවා. හොඳයිනේ. හායි කොහොමද ඉතින්? ඔන්න ආවා මෙන්න ආවා. හැමදාම හතරින් පස් තමයි දැන් එන්නේ. අනුරුද්ධ ජයසිංහ ඉස්සර නම් ආවා වේලාසනම. හරි ගිහිල්ලානේ දැන්. කමන්නෑ සතුටුයි. හායි සුදු බෝලේ එකෙම්ම කියලා තියෙනවා. එකෙම්ම කියන්නේ මං කියපු එක ඔයා අස්තිර කරනවාද? එහෙමද? චිරෝ ජපාන් වල චිරෝ ආදරෙන් එකතු කරගන්නවා. ඔය නදීමල්ග සින්දුවලට ආසයින ටිරෝ. මාත් ආසයි. ඉස්සර කසාද බඳින්න කලින් කසාද බඳින්න පස්සේ නදීමල්ට මට එහෙම ලොකු දැන් කැමැත්තක් නැහැ. කසාද බඳමු නැති ගායකයෝ කොච්චර ඉන්නවද මේ රටේ නේද? ඔය ඉන්නේ මිහිරාල්ලා එහෙම ඒකද?

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු තාක්ෂණ අපනයන වලට 18% ටැක්ස් එකක් ගන්නවා.
2: ආන්ද්‍රාදායකත්වයක් කරා යන ගමන.
3: කර්මාන්ත අමාත්‍යංශයේ ආයතන අද පාඩු.
4: ශිෂ්‍ය උද්ඝෝෂණ ගන්නතුව මහපොළ වැඩි කරනවා. ගොවි උද්ඝෝෂණ නැතුව ගොවියන්ට පෝරසහන දාරි වැඩි වෙනවා.
1: මේ වර්ගයේ මිනිසුන් කණ්ඩායමක් එක්ක කිසි දවසක ලෝකේ රටවල් දියුණුුනේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ගොවියෝ හිතන්න හොඳ නැහැ තනියම තමන් තමයි රජවරු කියන්නේ. ඒ ඉස්සර ගහලා දෙන පජ
6: බදු එකතු කිරීම විතරයි මේ ආණ්ඩුව කරන්නේ.
7: දැනටම කොච්චර සහන දෙනවද අපි ඉස්සරහෙත් මහ ජනතාවට දෙන මොකද මේක මහ ජන ආණ්ඩුව.
8: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-311-377 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Peris e-mobility වෙතින් 0114-700-550
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0114-378-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
12: පරම්පරා ගණන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
13: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0118732000 NIB in the City University the place to be.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන.
19: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
3: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි.
11: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: know ke whatever famous sudu kochige dawal show ekai
1: yo keveling innawa
2: godat at the race sudu kochi
1: italian innawa
3: so first time apetta hanna sesa
1: etakota korea
4: sudu kochi mani harangheyo
1: japan romania
0: ලෝකෙටම එකයි සැන කෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස 4යි විනාඩි 28යි වෙලාව. දමිත් මං තාම ඔයාට බර්ත්ඩේ එකට විෂ් කළ කවියක් කියුවේ නෑනේ. මට ඒක අමතක නෑ. හොඳයි මයක කොමහරියා තා පොඩි වෙලාවක් දෙන්න. මට කවියක් ලියලා මම ඔයා වෙනුවෙන් ගායනා කරනවා. ගායනා කරන්නේ නෑ, සෝරි, ඒක මයිලාස් කරගන්නවා. කවියක් කියනවා. පුළුවන් දේවල් එපැයි කරන්න මිනිස්සු නේද. ෆර්නැන්ඩෝ, ඔයා ෆර්නැන්ඩෝ. රොෂාන් ෆර්නැන්ඩෝ නෙවෙයි නේද? රොෂාන් ෆර්නැන්ඩෝගේ සින්දුවක් කියලා තියෙනවානේ. හරි, කමන්නේ කොහොම හරි ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. හැබැයි ඔයා ස්ලෝ සින්දු දෙකක් තුනක් තමයි ඉල්ලලා තියෙන්නේ. එකක්වත් දෙන්න වෙන්නේ. අද ෆ්‍රයිඩේත් නිසා පොඩ්ඩක් අපි නිකන් පොඩ්ඩක් යන්නේ ඉතින් දන්නවනේ. පොඩ්ඩක් නැට වෙන සින්දුනේ. කොමාරි අද බැරුණත් මං සඳුදට හරි ඔයා කැමති සින්දුවක් දෙන්න. එතෙක් ඉවසන්න. නිවන්තක හයි ආදරෙන් එකතු කරගන්නවා. නිවන්තක ඔයාව. ඊට පස්සේ හිත පිරෙන්නම සෙනෙහස දුන් එක මාදරණීය හදවත. ඔයා තමයි මගේ පුංචි සුරංගනාවි කියලා. ඔන්න ලලිත්, චොක්ලට් ලලිත්, එහෙම නැත්නම් මාකොල ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අද පුදුම උපන්දින ටිකක්නේ තියෙන්නේ. එහෙම කියන්නේ කවුද දන්නවද? දැනගන්න දෙයක් නැහැ. මට මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඔබ දැනගන්නේ මම කිව්වොත් නේද? රබ්බඩා, අද ඒගොල්ලොන්ගේ ලොකු මැඩම්ගේ උපන්දිනයලු. ලොකු මැඩම් කියන්නේ ඉතින් අක්කට. අක්කගේ නම කියමුද? හැබැයි අද අක්කගේ නම කිව්වොත් පානදුරේ මහගෙවල් තියෙන්නේ කියලත් කියලා, ඔයා රබ්බඩා කියලා කිව්වට ඔයාගේ නම ලහිරු කියලත් කියලා, අක්කගේ නමත් සම්පූර්ණයෙන් කිව්වොත් බර්ත්ඩේ එකත් නිසා අද හරි මුළු ගමම දැනගන්නවා. ඉතාලි ගිහිල්ලා ඕක තමයි කරන්න කියලා. සුදු කොච්චික තමයි ෂෝ එක අහනවා. තකහණියක් ලංකාවේ ඉඳන් ඉතාලි ගිහිල්ලා නේදානේ. හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකන් ඕක තමයි කරන්නේ. හරි දැන් හරි වැඩේ හරි. ඉදර සේරම දැනුවත් වෙලා ඇත්තේ කොහොම හරි රාබඩාගේ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා. ජනම්දින් මුබාරක්. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි. සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි. ඔගොල්ලෝගේ මල්ලිව ඉක්මනට කසාද බන්දලා දෙන්න. නැත්තම් හරි කරදර අයනේ. කොමාරි ට්‍රයි කරන්නේ මගේ ඇඟෙල්ලෙන්න. ඔව්. කමන් නෑ, ඉතින් ට්‍රයි කරන්න ඕන කෙනෙක්ට පුළුවන්නේ නේ. ට්‍රයි කරන්, ට්‍රයි කරන්. මාත් ආසයි ට්‍රයි කරනවාට. අමුතු ගැම්මක් එනවා එතකොට. ඕ ලහිරු, ඔයාට හිනානේ මං කියනේ වැඩ. ඇති අන්තං ඔරොස් කට්ට වගේ තියෙන මූණට පොඩි නියන් හිනාවක් ආවහම කතරට දිය පොදක් වැටුණා වගේ.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
2: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක්
3: තමයි. අයියා
4: මට ඇපල් මලක් දෙන්න. ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: කලින්
2: එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
5: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 අමතන්න. වසර 23ක නොබිඳු නොවිශ්වාසය.
6: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම.
6: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මොටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 0114 700.
10: 98.2 98.4 සියත.

දවස 4යි විනාඩි 46යි වෙලාව. දැන් තමයි වෙලාවක් හම්බුනේ දිනෝෂ් කර්ටන්සුල දමිත්‍ර කවියක් කියන්න. ඒක හදාගන්න බෑ ඉස්සෙල්ලා. ඇද්දුවා කවියක් සුපිරියට. දමිත් ඔයා අහගෙන දෙන්න කියලා ඔක්කොටම කලින් කියන්න ඕනේ. නැත්තම් මම මේ කවි හදාගෙන කියලා බර්ත්ඩේ එකට විෂ් කරලා ඔයාට ලස්සන වටින තෑග්ගක් මේ විදිහට දීලා වැඩක් නැහැනේ. මම මහන්සි වුණාට ඔයා මට අහගෙන ඉන්න කියලා මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ මං කවිය කියවන්නම්. හරිද? නිලු ඒ වගේම සමාලි මේ දෙන්නත් අහගෙන ඉන්නේ නුගේ ගොඩින්දන්. ආදරෙන් එකතු කරගන්නවා. ඔයා එනව නේද? ඔයා නෙමෙයි ඔයාලා දෙන්න. සඳුදා. සඳුදා දෙනවා කිව්වා කාටවත්ද මන්දා? හරි හරි එන්නකෝ එන්නකෝ. දැන් මේ ගොඩ දවසක ඉඳන් මාව බලන්න ඕනි බලන්න ඕනි කිය කියන ඉන්නේ. එන්න එන්න. ඇවිල්ලා යන්න එන්න. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න. දමලි තාදුත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්න. ඊළඟට කවුද මේ WhatsApp messages දාලා තිනවා සමහරු නම් මෙවල නැහැ. වර්ජිනියා ඉන්නවා සම්පත් message එකක් දාලා තිනවා. ඊට පස්සේ කටාරිනා message එකක් ඇවිල්ලා තිනවා. ෂානි. ෂානි හරිනේද නම කිව්වා. මන් දන්නේ නැහැ ඔයා මේ මට නම ඒවල නැහැ. උනාට මං හොයාගත්තා ඒකේ තියෙන නම් ෂානි කියලා. ඊට පස්සේ ආදරෙන් එකතු කරගන්න ඕනේ මේ කොටිකාවත් ඉරෝෂණි ඔමෙත් බබයි පොල කටි ඔක්කොම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වාගේ දසර චුට්ටක් ලෙඩ වෙලා හිටියේ ඔමෙත් බබා නේද? දැන් තමයි හොඳ වෙලා තියෙන්නේ නේ චූටි හාමිනේ. හාමිනේ කියන්න බෑනේ චූටි මහත්තයා. ඔමෙත් කියන්නේ කොළු පැංචෙක් නේ. මොනවා කියනවද මන්දා මම. ඔමෙත් බබා ආදරෙන් ආව එකතු කරගන්නවා. මගේ ෆොටෝ එකක් ඕනේ කිව්වා. ඊට පස්සේ ඊයේ මම කට්ටියට ආපු ෆොටෝ එක යවුවාද ඒගොල්ලන්ට? මොකද මේ ඊයේ ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තිබ්බේ නැහැ. එහෙනම් මාව කාලෙකින් දැක්කේ නැහැ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ රොහාන් ආවත් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම රාජේෂාන් ඉන්නවා නිගම් බොයින්දන්. එයාවත් ආදරෙන් එකතු කරගන්නවා. මහනුවර ජයනාත් ඉන්නවා. නිතිමි කිතුමි ආදරෙන් එකතු කරගන්න ඕනේ ඒ ඩබලත්. ඊට පස්සේ ඩිලාන් නිරෝෂන හංවැල්ලේ නොයලාට්ස්ගේ කටියත් මතක් කරන්න ඕනේ. හොම ගමාන්ටි දයානි ඉන්නවා. කොහොනේ මේ දමිත්? දමිත් ඔයාගෙන් රිප්ලයි එකක් තාම නැති නිසා මං කවිය කියවන්නේ නෑ. නන්දා අද ඔයාගෙත් බර්ත්ඩේද? රත්මලානේ යාළුවෙක් ඉන්නවනේ.

0: හැපි බඩ්ඩේ නන්දා.
1: නන්දද නැන්දද මන්ද?
0: තත්පුලානේ වගේ අලුත් සේරුවත් එකතු කරගන්නවා නැන්දා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත කජලක් සමගින් මුල්ලේරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
2: විත් 100% කොකෝ ෆ්‍රයි RPD

0: හිතවත්කම. බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 011 4 700 550.
1: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
2: අනේ මක්කල මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
1: එක්කන් යන්න? හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
2: ඒ මොකද?
1: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: සියත දිව

0: FM.
1: आसमान में जैसे बादल हो रहे हैं, हम धीरे धीरे धीरे पागल हो रहे हैं.
2: नपा मेक उगलाक
3: और सैया तेरा ट्रिपिट
4: सिया था हॉट एंड स्पाइसी विद सुधु कोची.
2: हाँ वैसे पहले निकाल सुधु कोची और आते का ප්‍රදීප් නිශාන්ත ඔයාගේ බර්ත්ඩේ එකක් තිබ්බද ඊයේ? දන්නේ දන්නේ. Happy belated birthday. ශනන්දන් මුබාරක්. හරිද? දැන් කොමාරි බර්ත්ඩේ සීන් එකේ ඉන්නේ අපි ඉන්නේ. මම මේ දිනෝජ් කර්ටන්ස්වල දමිත්ට අද තෑග්ගක් දෙනවා කියලා ප්‍රොමිස් වුණා ඔයාගේ බර්ත්ඩේ නිසා. තෑගි කියලා ඉතින් මේ අමුතෙන් තෑගි ගන්න විදිහ නෑනේ, ගත්තත් දෙන්න විදිහකුත් නෑනේ. එනිසා මම ලිව්වා එයාගේ නමට ලස්සන කවියක්. කවිය කියලා තමයි අද මම යන්න හදන්නේ. තව චූටි දෙයක් තියෙනවා මට අද. මම පොරොන්දු වුණානේ පොඩි පොඩි දෙයක්. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් දමිත්‍ර විශ් කරලා ඉමු. ඔන්න බලන්න මම දමිත්‍රනුවෙන් ලියපු කවිය. ලස්සන ලස්සන කවි එවනා කළු කොල්ලෝ, නෙළුවේ ඔයා කා හට දැයි කියනවදෝ, සිය තහනවා හැර වෙන වැඩ නැද්දෝ, සුදු කොච්චිගේ හිත ගන්නට පින් මදිදෝ, උපන් දිනේ අද ඔයාගේ තියෙනවනේ, හිතේ සතුට ඇති තරමට ලැබෙනවනේ, මගේ පැතුම මෙන්න මෙහෙම කියනවනේ, Happy birthday to you නේ අනේ පනේ. විදිහක් හම්බුන්නේ කලප ගන්න. Happy birthday to you නේ අනේ පනේ. හොඳයිනි ෂේප් නේ. අවුල නෑනේ. යන්තම් කොමාරි. යන්තම් ලයින් කරගත්ත ෂේප් එකේ. කොමාරියා, දමිත්‍ර ජනන්දින් මුබාරක්. හොඳ යාළුවෙක්, හැමදාම මට කවිය වනෝ. ඉතින් කවියකින් සංග්‍රහ කළා ඔයාට හොඳ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඊට පස්සේ අද බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන අපේ කෙල්ල, අපේ කෙල්ල ලිස්නා ආශාරා මුණසිංහ අද කීවෙනි උපන්දිනේද සමරන්නේ කියලා ගොඩාක් අය දැනගන්න ආසාවෙන් ඉන්නවා. සමහරු ගෙස් කළා තිබ්බ. 20 ගණන්, 30 ගණන්, 40 ගණන්, 50 ගණන්, 60 ගණන් තම තිබ්බේ නෑ වෙලාවට. තිබ්බනම් එහෙම තිබ්බනම් බලාගන්න තිබ්බා. හරි කොමාරි, ආශ්චර්යගේ වයස ඕනනේ දැනගන්න. අන්නේ මේ අන්නානේ අන්න. මම කියයි ආශ්චර්යගේ වයස. එහෙම අපි පාවල දෙන්නේ. අනිත් එක ගෑනු ළමයිගේ වයස අහන්න, වයස හොයන්න. නෝ නෝ නෝ නෝ. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි.
5: ගානා. ගානු බහනවද වගේ ස්ටෝරිය. මගේ ස්ටෝරිය.
2: කොමාරි තින්. බාබා. ආශ්චර්ය තාම පණ පිටි. දීර්ඝායුෂ පතමු අපි. දැන් දීර්ඝායුෂ පතන්න කාලේ. ආශ්චර්යට ගොඩාක් අය විශ් කරලා තිබ්බා. Thank you so much.

කෙතර යන්නේ රුයිතට අද ෆ්‍රයිඩේ කෙතර යන්නේ රුයිතට මම නෙවෙයි මං කියන අනිත් අය එහෙනම් මන්ඩේ හම්බෙමු මං ආගේ සුදු කොච්චියා.

0: क्या था टॉप स्टोरी।
1: වසන්ත කරන්නාගොඩට ඇප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අත්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇප මත මුදහන් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බූතරකම විසින්. වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2006 වසරේදී නාවික හමුදා විධායකංශයේ සඳහා ශිෂ්‍යපට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොමැති යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීම සැකකරුටෙරෙහි එක් චෝදනාවක්. එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුණා. තවත් දේශීය පුවතක්. වසරේ ගත වූ කාලය තුළ සිදු වූ මාරක රියානතුරු වලින් පුද්ගලයන් 1403 දෙනෙකු බිය ගොස් තිබෙනවා. සිදු ඇති මාරක රියානතුරු සංඛ්‍යාව 1336ක්. වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රියානතුරු වලින් පදිකෙන් 475ක් මිය ගියා. මිය ගිය අතුරුපැදිකරුවන් සංඛ්‍යාව 483ක්. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සියත දිවයින පුරා

0: Adang.
1: වරෙන් චාලි අහන් ඉන්න කට්ටියට ගුඩීවිනින් කියලා ඈ අපි දෙන්නත් එක්ක එකතු වෙලා අදත් මේ ලාඩම් ගැහිල්ල පටන් ගමු. මොනව කරන්නද? ජීවන තවලමේ ඇවිදගෙන යනකොට අපිට වරින් වර මේ වගේ සතුටුදායක දවස් දුකෙන් වගේ පහු කරන්න සිද්ධ වෙනවා. ඒවා එහෙම තමයි නැද්ද චාලි?
2: තව මොන හරි කියන්න
1: තියෙනවද? බම්බයි විච්ච තරම
2: අදත් මෙතන මේ මාව මල ගෙදරක දාන්න
1: මෙතන ඇවිල්ලා කොටට කොට දැක්කින්ද හොප්පොයි
2: ආවටි ආවටි
1: ඉන්නවා ඉන්නවා.
2: මොකද ඉතින් කොහොමකෝ වෙන්නේ? මොනවද මේ කියෝ කියෝ ඉන්නේ?
1: මලේ නෑ
2: මැරලකන් තමයි. ඉතින් කවුරු කවුරුද බලාගෙන ඉන්නේ?
1: මැරලකන් බලාගෙන මම මල් සාලාවක් කරනවා කියලා
2: මට ආරංචි කරපුවා.
1: මොකද්ද?
2: මම වල දැම්ම කියලා.
1: ආරංචිගේදී හොරෙන් කරපු දෙයක් නෙවෙයි නේද? මම හෙන්න කරපුවනේ.
2: ඔයයි බොරුවට මේ විහිළුවට නේව කරන්නේ.
1: මොනවද?
2: ඒ විහිළුනේ, ඒ ප්‍රෝග්‍රෑම් එකේ විහිළුනේ.
1: ඒක මන් දුකෙන් ඉන්නවා වගේ පෙන්නන්නේද? ඔව්, ඒ තනිකර විහිළුවට. දුකෙන් ඉන්නවා වගේ පෙන්නකො හැම තැනක්ම ඒ විහිළුවට ඒවයි. ඒ විහිළුව ඈ.
2: අදත් එහෙම වැඩිපුර කතා කරන්න ටිකක් අමාරුයි.
1: එපාපා වැඩිපුර කතා කරන්න එපා. ඔහොම
2: ඒ ටයිම් අලගමුණු.
1: දිගටම වැඩිපුර කතා කරන්න දෙන්න.
2: හැබැයි මං සඳුදා කොහොම හරි ආයේ.
1: එන්න එන්න එන්න වැඩිපුර කතා කරන්න එපා. ඔක පුරුද්දකට යවා ගන්න. ඔය වැඩිපුර කතා කර ඉන්න ගතිය ලොකු උදව්වයි. රයිට්. එහෙනම් අද අපි ලාඩම් ගහන්න පටන් ගන්නකොට කොලයක් තිබුණා. මේ මිනිස්සුන්ගෙන් සල්ලි හොරකම් කරන කොම්පැනි වගේක් ගැන තහනම් පිරමීඩ යෝජනා වගේක් මහබැංකුවෙන් කියලා දීලා තියෙනවා. මේවා මේ තහනම් කරලා තියෙන පිරමීඩ් ස්කීම්ස් කියලා.
2: ඇත්තට?
1: ඔව්.
2: තමත්තේ පිරමීඩ් වලට මිනිස්සු අවුවෙනවනේ. මොකලෝ
1: මිනිස්සුන්ට අන්තිමනේ සුදාන් තියෙන එක ලයිට් කරුවක් බේරලා ගිහිල්ලා ඊළඟ ලයිට් කරුවේ හැප්පෙනවා. එහෙම තමයි. TN Sri Lanka Healthcare Private Limited, Best Life International Private Limited, Mark WO International Private Limited, VML International Private Limited, Global Lifestyle Lanka Private Limited, Fast 3 Cycle International Private Limited, Sport Chain App, Sport Chain EZS Society Sri Lanka, OnMax DT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, Fastwin Private Limited, Frugo Online App, Frugo Online Private Limited, Ride 2-3 Freedom Private Limited, QNestNet, Era Miracle Private Limited, and Genesis Business School, Ledger Block, Isimaga International Private Limited, Beacon App, and Sunbird Foundation, Windex Trading, The Enrich Life Private Limited, Smartwin Entrepreneur Private Limited, Net4 International Private Limited, Procare Private Limited, Shade of Procare Private Limited, SGOMind.com, ICANN Advertising Private Limited, saha ita anubaddita sielu ayathana Infinity Rover Private Limited kiyala 25ක්.
2: 25ක්.
1: ඔව්. ඔය දැන් වන්න මම ඔය 25 කිව්වා. කාට හරි තමන්ගේ සල්ලි නාස්ති කරගන්න ඕන නම් මේ කට්ටිය හොයාගෙන යන්න.
2: එම් කියන්නේ පහරියට කියන්නේ.
1: නේ මොකට හරියට කියන්නේ? කොච්චර හරියට කිව්වත් මේවා හොයාගෙන ගිහිල්ලා සල්ලි දානවානේ මිනිස්සු.
2: පුදු මොඩයි අනේ.
1: ඒ ඉන්න ඔන්න අතේ දිනක නැති කරගන්න ඕන නම් ඔන්න ලිස්ට් එක කිව්වා.
2: මම නම් ජීවිතේට ඔය වගේ වැඩ ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ නේ මකලා.
1: ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙන්න බෑ. ඉන්වෙස්ට් කිව්වා ඉන්වෙස්ට් කරන්න යන්නේ නැත්තේ මේවා මොඩ නැති හින්දා නේ. අතේ සතේ නැති හින්දා නිකන් මේ බොරුවට පැහෙන්නද ඉන්න. එන බොලේ ඇති එක්කෙනා මේවට අහු වෙන්නේ නැහැ වාගේ. අපේ රටයක් දියෙන්න බැරි දාලා නැති කරගන්න. ඒ හින්ද බේරිලා ඉන්න නැත්තම් කොහෙද?
2: මට වැඩි අද කතා කරන්න බැරි හින්ද ඔයා බේරුණා කියලා හිතාගන්න.
1: ඔව් ඔව් ඔව් ඔව් ඔව්. මට වාට වැඩි කතා කරන්න බැරි හින්ද අද මේ වැඩසටහන ටිකක් බේරිලා තියෙන්නේ. හා හා හා හා. හෙමි හෙමි වැඩි කතා කරන්න.
2: මේ අපි දැන්
1: කවුද ඉන්නේ අපිත් එක්ක? මේ
2: අද ඉතින් මාළවේ පුංචි
1: කාර්නිවස් ඉන්නවා අපිත් එක්ක. අපි ඉන්නවා ඕගොල්ලොත් එක්ක හවස 6 මාර වෙනකම්. සැන්ඩීට ඔළුව වරවන මම බුණා විදිහට වැඩේ ඇඳයි යන්න. හද හොද ලාඩම්
2: හන්දෑ ජාමේ
3: ලාඩම්.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති නේද?
3: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ බ්‍රාකර් රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್
1: ಉಂಚಿಕಾರ ನಿವಸ ವಾಹನ ಉದ್ಯಾನಯ ತೋರಗಣ್ಣ ವಾಹನ ಹಾರಸ್ಯಕ್ ಏಕಮ ತನ ವಾಹನ ಪರೀಕ್ಷಾ ಕರೆಗೆನಿಮೆ ಪಾಸುಕಮತ ಸಹಿತೈ ಪುಂಚಿಕಾರ ನಿವಸ ಅಪಿ ಒಬಟ ಹೊಂದ ವಾಹನ ಪಮನಕ್ಮ ತೋರಾ ಬೇರಾ ದೆನ್ನೆಮು ಮಾಲಬೆ ಪುಂಚಿಕಾರ ನಿವಸ
2: ಅರಿಗೆ ಹರಿಮ ತನಟ ಗಿಯಿಂದ ಎಲ್ಒಎಲ್ಸಿ ಗೆನ್ನೆ ಲೋನ್ ಎಕ್ ಗತ್ತೆ
3: ಮಾತ್ ಹರಿಯನ್ನ ಗೆಲ ಹರಿ ತನಟಮೆ ಅನ್ನೋನೆ
4: ಎಲ್ಒಎಲ್ಸಿ ಫೈನಾನ್ಸ್ ಹರಿಯನ್ನ ಹರಿಮ ತನ ಎಡಿ ವಿಸ್ತರ ಸದಾ 0115715555 ಅಮತನ್
5: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණ
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM the city university the place to be
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන Majestic ලංකා ටයිල්ස්
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
13: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි. අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB minus stable out
19: 98.2 98.4
20: අද විතරයි සිකුරාදා
19: සියත දිවයින පුරා

0: 라당.
1: 샌디와 난노아드 고까 얼루와 얼루와 왜누와
2: 흠깨나
1: 아 흠깨나 고까
2: 아야 하는거
1: 샌디와 난노아드 고까 맹가리 불렀냐 දැන් ලංකාවේ ඉන්නවා කොක්කු ජාති කීපයක් ඉන්නවනේ.
2: ඔව්.
1: මාන කොකා නේද? ඊට පස්සේ කන කොකා ආදී වශයෙන් ඉන්නවා. මෙහි නැති කොකෙක් තමයි කළු කොකා කියලා කියන්නේ.
2: කළු කොක්කුත් ඉන්නවද?
1: ඉන්නන මෙහි නෑ කළු කොකා බ්ලැක් හෙරන් කියන සතා. හැබැයි මේ ඊයේ පෙරේදා දවසක, ඒ කියන්නේ මේ වැඩි ඈතක නේ, ජූනි මාසේ දවසක ජැෆ්නවල කළු කොකෙක් දැකලා තියෙනවා. ඡායාරූපගත වෙලා තියෙනවා. සත්ත්වවේදීන් අතර මේ කතාබහ ඇති වෙලා තියෙනවා. වෙනදට ලංකාවට එන්නේ නැති සංචාරක පක්ෂියෝ ජාතියක් මේ අප්‍රිකාවේ තමයි මේ බ්ලැක් හෙරන්ස්ලා ඉන්නේ. ඔන්න දැන් මන්දට හුලඟ කඩවල වැරදිලා ඇවිල්ලාද
2: ඉන්දියාවට ඇවිල්ලා හැම යාපනෙට එන්නේ නැති.
1: ඔව්, එහෙම තමයි. වීසා අරගෙන ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවෙන් මක්කර බජට් ෆ්ලයිට් එක එහෙම තමයි ඇත්ත. හරි, ප්‍රශ්නේ හරි. මේ බ්ලැක් හෙරන් මෙහෙ ආපු හැටි සැන්ඩි විසඳුවා. සරත් කොටකම මහත්තයලා අර මේ බලාගෙන ඉන්නවා නම් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මෙයා දන්නවා. මේ සැන්ඩිගෙන් අහන්නකෝ, එයා ගියා ආපු හැටි. කොහෙද පාස්පෝර්ට් එක හදාගත්තේ? රයිට්. දැන් මේ ඒ ආපු හැටි
2: කලුකක
1: ආපු හැටි ඔයා විසඳන්න යන්න එපා. ඒක කට්ටිය බලන්න
2: විශේෂඥයෝ ඉන්නවා.
1: විශේෂඥයෝ ඉන්නවනේ. කලු කොක්කුට ඇති වුණාට මෙහෙ ඒක කුරුල්ල අඳුරට විශේෂඥයෝ ඉන්නවා. ඔයා අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. යාන්තම් මේ ටික කරගත්තොත් ඇති
2: ගොඩදාග
1: මේ ටික යාන්තම් කරලා ගොඩදාගන්නකෝ. පටලෝ ගන්නතු ඒ ඇති.
2: හරි,
1: මේ තිබේ බ්ලැක් හෙරන් මෙහෙ ඇවිල්ලා ඉන්නවා දැක්කයි කිව්වම මතක් වුණා. බ්ලැක් හෙරන් කියන්නේ හරිම අපූර්ව විදිහකට දඩයම් කරන කුරුල්ලෙක් සැන්ඩි. හරි, එයා වතුරේ ගිහිල්ලා එයාගේ තටු දෙක මෙහෙම දිග ඇරලා තටු දෙක මෙහෙම රවුම් කරලා අරගෙන කුඩයක් වගේ එකක් හදා ගන්නවා. මේ කුඩයක් වගේ එක වතුරට උඩින් හෙවණල්ලක් හැටියට ක්‍රියා කරනවා.
2: හරි
1: හරි. එතකොට දැන් බ්ලැක් හෙරන් මෙහෙම මැද්දේ ඉන්නවා. එයාගේ තටු දෙක මෙහෙම රවුම් කරලා නිකන් කුඩයක් වගේ එකක් එයා හදනවා. ඒ කුඩේ යට වතුරේ රස්නේ අඩු
2: වෙනවා.
1: හරි, මහ දවාලට බ්ලැක් හෙරන් ගිහිල්ලා මෙහෙම කුඩේ ඉහලා ගත්තම ඒ කුඩේ සෙවණැල්ල වැටෙන තැන වතුර සිසිල් වෙනවා. එකක් වෙලා මෙහෙම ඉන්නකොට පුංචි මාළු එනවා රස්නේ වතුර තියෙන තැන ඉඳන්. සිසිල් සෙවණ සහිත වතුර තියෙන තැනක් තියෙනවා එතන ෂෝක් බම් කියලා. එතෙන්ට එනවා.
2: ඊට පස්සේ
1: මොකද කරන්නේ? ඊට පස්සේ බ්ලැක් හෙරන් හොක් ගාලා ඒ මාළුවව
2: හොටෙන්
1: අරගෙන ගිලලා දානවා. ඒක හරිම මේ අපි කියන්නේ නිකන්
2: නිර්මාණශීලී
1: සහනික. ඒක නිකන් මිනිස්සු කරන જાතිය වැඩක්. සාමාන්‍යයෙන් ගොඩක් දුරට සත්තු එලි පිට තමයි ගේම ඉල්ලන්නේ. ඒකද හොරෙන් හොරෙන් කිට්ටුවට ගිහිල්ලා අපි කොටියෙක් කියලා කොටිය මුවාව එලෝගෙන යනවා.
2: ඔව්.
1: එලෝගෙන ගිහිල්ලා අල්ලගන්නේ. මුවත් දන්නවා මාව කණ්ඩ තමයි මූ එන්නේ කියලා. හෙඩ් ටු හෙඩ් ගේමට යනවා කෙලින්ම. එහෙම තමයි ගොඩක් සත්තු දඩයක් කරන්නේ. ඉඳලා හිටලා ඉන්නවා සමහර සත්තු මිනිස්සු වගේ හෙන කපටි විදිහට තමන් දඩයක් කරන්න යන සතාව රවට්ටලා අන්දලා සූක්ෂම ලෙස දඩයක් කරන. මේ එහෙම එකක් තමයි මේ බ්ලැක් හෙරන් කතාව. තව ඒ වගේ කතා කීපයක් තියෙනවා. අද කතා කරන්නේ ඒවා.
2: අද ඒවා.
1: ඒ කියන්නේ ගොනාට අන්දලා දඩයම් කරන හැටි තමයි අද කතා කරන්නේ. අද අපි අර ඉස්සෙල්ලම කතා කළේ තේම එකක් ගැනනේ.
2: ඔව්, ගොනාට අන්දලා
1: පිරමිඩ් ස්කීම් කියන්නේ ගොනාට අන්දා දඩයම් කිරීමක්. සමහරු ඉන්නක ගොනාට ඇඳගෙන වයින්නේ. ඒක ලේසි. ඒ වගේම තමයි කියන්නේ.
2: ඕකේ. අපි සින්දුවක් අහමු.
1: ඔව්, දැන් සින්දුවක් අහමු. 1 2 3 4

අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ලේබී ස්වභාවිකයි
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස්

0: අපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්න
2: කැපුව නේද ඩබල්ලිර ඩබල් පොකට් ඇඳන් ඒ මදිවට ඩබල් දාලා කංගප දෙකකුත් ගහලා
3: ඇරාලහමි
2: ඇහුන් නැද්ද මං කියපුවා
3: නෑ නෑ අහන් හිටියේ
2: මොනවද අහන් හිටියේ
3: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
2: හෑ
3: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
4: Dilika Vardhan Textile.

0: අද ටිකක් තාලි අපි වේගෙන් කතා කරන්න ඕනේ. වේගෙන් කතා කරලා අපේ ටෝක් සෙග්මන්ට් කොට කරන්න ඕනේ. මොකද මේ සැන්ඩිට විනාඩි 3-4කට වඩා කැස්ස අල්ලගෙන ඉන්න අමාරුයි නේ.
1: ඔව්.
0: ඒ ගානට සනීප නැහැ නේ.
1: ඒ ගානට අමාරුයි.
0: ඒ ගානට අමාරුයි නේ.
1: නැනුත් අමාරුයි.
0: අනේ වාසනාව.
1: ඔයාලා නරක මිනිස්සෙක් මකලෝ.
0: කියලා මිනිස්සු හිතනවා ඇති නේද මම මෙහෙම කිව්වොත්.
1: එයාලා
0: දන්නේ නැහැ නේ මම මේ විහිළුවට විහිළුවට කිව්වට ඇත්තටයි කියලා.
1: විහිළුවට විහිළුවට තමයි ඇත්ත කියන්නේ.
0: දැන් ටොක් සෙග්මන්ට් එක කොට කරන්න ඕනේ.
1: ඔව්.
0: නැත්තම් සැන්ඩිට කැස්ස හැදෙනවා. අපි ඉක්මනට කතා කරමු මාළඹේ පුංචි කාර් නිවස ගැන.
1: ඕකේ.
0: අපි අද කතා කරන්නේ වාහන ගන්න යන අයට නෙවෙයි.
1: වාහන
0: විකුණන්න යන අයට. ඔයාගේ වාහනේ ඉක්මනට විකුණ ගන්න ඕන නම් ඔහොම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් නියමම තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස.
1: හරි.
0: එතනට වාහනේ අරන් ගන්න හැබැයි එතන තියලා වාහනේ විකුණනවා නම් ඔයාගේ වාහනේ තියෙන්න ඕන තත්ත්වයන් කිහිපයක් තියෙනවා. ඒව හරියට තියෙන්න ඕන. ඔයාගේ වාහනේ කන්ඩිෂන් එක හොඳට තියෙන්න ඕනේ. ඔයාගේ වාහනේ සියලුම සිස්ටම්ස් හරියට වැඩ කරන්න ඕනේ. ඔයාගේ වාහනේ ඩොකියුමන්ට් හිස්ටරි එක හොඳට තියෙන්න ඕනේ. නැන් එහෙම මෙන් මැද්දේ වංගු ගහලා අර එහෙම ඩොකියුමන්ට් ෆෝජ් කරලා එහෙම තියෙනවා නම් පුංචි කාර් නිවසට ඒ වාහනේ හරියන්නේ නැහැ. ඉතින් ඔයාගේ වාහනේ ඔයාට ෂුවර් නම් වාහනේ කන්ඩිෂන් එක හොඳයි නම් වාහනේ හිස්ටරි එක හොඳයි නම් ඔය බයිනතු වාහනේ පුංචි කාර් නිවස අරගෙන එන්න. ඒගොල්ලෝ සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා වාහනේ පුංචි කාර් නිවසේ ප්‍රදර්ශනයට තියනවා. පුංචි කාර් නිවසේ අරගෙන ගිහිල්ලා වාහනේ තිබ්බහම එතෙන්ට ඉතින් ගණුම් කාර්යය ඕන තරම් එනවා. දිනපතා දිවයිනේ 4 දිග්භාගයෙන් වාහන හොයාගෙන පුංචි කාර් නිවසට කට්ටියනවා. යාපනේද, වවුනියාවෙන්ද, මන්නාරමෙන්ද, කුරුණෑගලෙන්ද, බදුල්ලෙන්ද, බණ්ඩාරවිලෙන්ද, ගාල්ල මාතර හම්බන්තොටින්ද, නුවරින් නුවරඑළිය, එහෙම නැත්නම් මාතලෙන්ද, කොළඹින් ගම්පහෙන් කළුතර කියන ප්‍රදේශවලින්ද, නැත්නම් අනුරාධපුරේ පොළොන්නරුවෙන්ද, කොහෙන්ද ඔයාට ගණුම් කාර්යය ඕනේ?
1: ඕන තැනකින්
0: ගැනුම් කාර්ය වෙනවා මාළඹේ පුංචි කාර් නිවසට. ඇවිල්ලා ඒගොල්ලෝ වාහනේ බලලා වාහනයට යාලා කැමතිනම් පුංචි කාර් නිවස කෙලින්ම ගැනුම් කාර්යව ඔයාට කන්ටැක්ට් කරලා දෙනවා. ඔයා තමයි එයත් එක්ක ගණන් මිනුම් කතා කරගන්නේ. හරිම පුංචි කමිෂන් එකක් තමයි මාළඹේ පුංචි කාර් නිවස අරගන්නේ. රුපියල් 25,000 ඉඳන් රුපියල් 50,000 75,000 වගේ බොහෝම පුංචි කමිෂන් එකක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් ඔයාගේ වාහනේ ලේසියෙන් පහසුවෙන් විශ්වාසදායීව අලෙවි කරගන්න විකුණ ගන්න වාහනේ අරගෙන මාළඹේ පුංචි කාර් නිවසට යන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ. සැන්ඩි තොලුව වෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එක හරියට.

0: అదనగా సత్తు దెన్నెక్ ఎక్కు మీ పెడతాడు బాబాగిరి నీ పెద్ద జాలి ఇద్దామా
1: మన దగ్గర సత్తు ఆగిన మమ్మీ ఇంకేం కదా మన దగ్గర సండి
0: గ్రీన్ హెరన్ గెన ఎత్తి కొక్కు విశేష తమాయ్ లంకావే తిన్నా మేక మేకటి కేనవా కడోల్ కొక
1: కొల్లపాటాయ్
0: కొల్లపాట తినో పలా కొక కేలత్ మే సతాట కేనో గ్రీన్ హెరన్ ఏ దడే కరని హరిమ మే హ్యూమన్ లైక్ విధిహకట మినిస్సు వగే ద దడేమ మినిహా మాలు మాలునే కన్నేది మాలు అల్లండే అండ కలిన్ ඔය කොයි හරි එහෙම එහෙ ගිහිල්ලා කුණු ගොඩකින් අර එහෙම විසික් කරලා දාලා තියෙන පාන් කෑල්ලක් එහෙම අරගෙන
1: යනවා.
0: හා හරිද? ගිහිල්ලා මිනිහා දඩයන් කරන වතුර වලට විලට ගිහිල්ලා පාන් කෑල්ල දානවා වතුරට. හරි? ඒ කියන්නේ හරියටම නිකන් පණුවෙක් බිලි කොක්කක අමුණලා දාලා
1: බිලි බාන මිනිස්සු ඒ විදිහට
0: හැම දාලා මාළු අල්ලන විදියමයි මිනිහා පාන් කෑල්ල දාලා ඉන්නවා ටිකක් කියලා බලාගෙන. ඔය එන්නේ කා දෙන්න පාන් කණ්ඩ. පාන් කණ්ඩ ආවම පාන් රසද දැන් සැපද දැන් හිතන්න එපා ලෝකේ පාන් හැදුවට පස්සේ තමයි මේ පලා කොකා දඩයක් කරන්න පටන් ගත්තේ කියලා. හරිද? පාන් මෝරි නෑ උට
1: වෙන වෙන කෑම හරි
0: වෙන සමහර සමහරලාට මේ ග්‍රීන් හෙරන් එයාගේම පිහාට්ටක් හොටෙන් මෙහෙම ගලවලා අරගෙන ඒක දානවා. ඒ කියන්නේ පාන් හොයන්නවත් මහන්සි වෙන්නේ නෑ. හරි මාළුව විතර පාන් හරි මොන හරි වෙන්න ඇති කියලා ඒ පිහාට්ටට කොටන් ආවහම කනවා. එහෙම නැත්තම් එයා ඉතින් අපි යාමට සතෙක්නේ එහෙමෙන් ගස් උඩ අරෙම ඉන්න පොඩි කෘමි සත්තු අරගෙන එනවා. චූටි හොටේ චූටි කෘමි සතෙක් අරගෙන ඇවිල්ලා ඒක අභිම වතුරට දාලා බලාගෙන ඉඳලා දහ ගාලා අල්ල ගන්නවා.
1: බලන්න කොක්කුගේ මොලේනේ.
0: ඔව් මොලේ සහ ඉතින් මේක එක සකස් වෙලා තියෙන විදිය සමහර සත්තු කපටි සමහර සත්තු අනික් සත්තුන් අන්දන සුළුයි. සමහර සත්තුන්ට නම් නිකන් සබාධාමෙන්ම ලැබිලා තියෙනවනේ. සමහරව දැන් උදාහරණයකට ඇංග්ල ෆිෂ් වගේ සතෙක් ගත්තාම ඒකගේ තියෙනවා මේ ඔලුව උඩින් මෙහෙම ආපු පොඩි කෙන්දක් වගේ එකක අග පොඩි බල්බ් එකක් වගේ එකක්. හරි ටිකක් මූදේ ගැඹුරේ තමයි ඉන්නේ. ඉරේලිය වැටෙනවා අඩු ගැඹුරු මූදේ තමයි මේක ඉන්නේ. ඔලුවේ ඉඳන් ආපු මෙහෙම පොල් කෙන්දක් වගේ එකක් තියෙනවා. ඒකේ අග චූටි බල්බ් එකක් වගේ තියෙනවා. ඒක දිලිසෙනවා. ඒකෙන් නිකන් ආලෝකයක් විහිදෙනවා. ඒක තියෙන කටට කිට්ටුවේ පුංචි මාළු જાති අන්න ලයිට් එකක් අනේ ෂෝක් මටේ ලයිට් එක අල්ලන්න ඕනේ කියලා
1: යනවා.
0: ලයිට් එක ළඟට එනවා. ලයිට් එක ළඟට ආපු ගමන් ඇංගල් ෆිෂ් එයාව කනවා. දැන් ඒක ටිකක් වෙනස්. ඒක සබාදහමෙන් එයාට දීලා තියෙනවා පොඩි දඩේමට
1: පහසු
0: ටූල් එකක්. සමහර සත්තු ඉන්නවා ඒ සතාව පේන්නේ නිකන් කොළ ගොඩක් වගේ.
1: ඒතර
0: පුංචි සත්තු සැක හිතන්නේ නැහැ එයා දඩයන් කරන සතෙක් කියලා. කොළ ගොඩක් වගේ පේන්නේ පුංචි සත්තු නිදහසේ කිට්ටුවෙන් යනකොට බහක් ගාලා කනෝ. මේක ඊට වැඩිය සෑහෙන වෙනස්. මේ ග්‍රීන් හෙරන්ගේ වැඩ. එයා හොඳට හිතලා බලලා පුංචි මාළුන්ට කෑම දාලා බත් කපක් මාත් කන්න කියලා උන් මාළුන්ට කනවා.

Europa. සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZE නිවාස ඒකක 352ක්, ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
4: TD බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් තෝට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0176 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: 98.2 98.4 සීතා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: වසන්ත කරන්නාගොඩට ඇප. විජේදාස පිළිබඳවත් අල්ලස් කොමිසමෙන් විමර්ශන. ප්‍රියානතුරු වලින් 1403ක් මරුට. ඩෙංගු මරණ 36ක්. රෝගීන් 57000ක්ම වායි. පාකිස්තානයේ බස් අනතුරකින් 40ක් මරුට.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 සියත

0: Ladang.
1: Right, tapi දැන් හවස කොමාරි හය පහු කරගත්තා.
2: දැන් ඊළඟ කොකා ගැන කතා කරන්න හදන්නේ.
1: මේක දිගටම කොක්කු ගැන නෙවෙයි කතා කරන්නේ.
2: ආ නැත්.
1: දැන් කතා කරන්න යන්නේ ටර්ටල්ස් ජාතියක වෙන කැස්බෑව ජාතියක. කොක්කෙක් ගැනම කතා කරන්නේ. කොමාරි මේ ලෙඩෙක් එක්ක මේ යන ගමන ඇතරම ජාලි උමයි මා ආඩම්බර වෙන්න ඕනේ. ඈ මේ ඈ රෝගියෙක් එක්ක මාරාන්තික රෝගියෙක්
2: ලෙඩ හැදිලා තද වැඩට ආපු එක ගැන සතුටක් නැහැ මෙතන මේ.
1: සතුටුයි මම මේ අපි දෙන්න සතුටු වෙන්න ඕනේ කියලා මම කිව්වේ. මාරාන්තික රෝගියෙක් පරිස්සමෙන් දෙපැත්තෙන් අල්ලගෙන අපි පැයකට වැඩිය මේ වැඩසටහන ඉදිරියට කරගෙන ආවිල්ලා තියෙනවා. දාපන් චාලි පා දඩබඩා පාගු දැම්මා. දැන් සැන්ඩි
2: ඔව්
1: දැන් මම ඔළුව වඩද්ද
2: හරි
1: සතෙක් ඉන්නවා ඇලිගේටර් ස්නැපින් ටර්ටල් කියලා. හරි මේකක් කැස්බෑව් ජාතිය. මේක වතුරට වෙලා ඉන්නවා නොසෙල්ලි. හෙල්ලෙන්නවත් නැතුව ඉන්න වතුරේ පීන අනිත් මාළුන්ට පුංචි සත්තුන්ට මෙතන කැස්බෑවෙක් ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඒ තරම් නොසැලී ඉන්නවා. ඒ ඉන්න ගමන් මිනිහ පිනිය කට මෙහෙම හොඳට දිගෑරලා පුළුවන්තරල්ල කොට කට අරගෙන තමයි
2: ඉන්නේ.
1: මේ කැස්බෑව වර්ගයට තියෙනවා දිවක්. දිවක් තියෙනවා අනිත් කැස්බෑවටත්. මේ කැස්බෑවගේ දිව ටිකක් විශේෂයි. ඒක බොහොම හීනි දිවක් තියෙන. ඒ දිව නිකන් ඈත ඉඳන් බැලුවාම කෙනෙකුට පණුවෙක් වගේ පේන්න පුළුවන්. ඒ වගේම මේ කැස්බෑවට පුළුවන් පණුවෙක් දඟලන ආකාරය අනුකරණය කරමින් මේ දිව හොලවන්න. එතකොට දැන් කැස්බෑවා වතුරට වෙලා හෙලවෙන්නේ නැතුව කට අරගෙන දිව පේන්න තියාගෙන පණුවෙක් දඟලන ආකාරයට දිව වරින් වර සොලවමින් ඉන්නවා.
2: ඊට පස්සේ
1: දැන් මේක ඈතින් බලන මාළුවෙක් කියලා හිතන්නකෝ. තනි කරම ඇමට අහුවෙන විදියම තමයි. බිලි කොක්කට අහුවෙන විදියම තමයි. මිනිහා බලන් ඉඳලා හිතනවා පණුවෙක් කියන්නේ කෑමක්. මං හෙමීට කිට්ටු වෙන්න ඕනේ මේ පණුව ගාව. මාව ඈත තියා දැක්කොත් පණුව පලා යන්න ඉඩ තියෙනවා. පණුව කොහෙද මගෙන් බේරෙන්නේ? මං එන කපටියනේ. මම තැංගි හැංගි හෙලවෙන්නේ නැතුව සද්ද කරන්නේ නැතුව ටිකෙන් ටික පණුවට කිට්ටු වෙනවා කියලා ඉතින් මිනිහා එන ගැම්ම යන්නේ. පණුව කොහෙද මාව දකින්නේ? මං එන කට්ටය කියලා හිතාගෙන ගියා. ගිහිල්ල පණුවව කන්න හදනකොටම කැස්බෑවා තපක් ගාලා
2: කටවා
1: ගන්නවා. ජීවිතේ එතනින් අවසන් වෙනවා.
2: මාළුවගේ
1: තමයි. ඉතින් කැස්බෑවා මාළුවව කෑවහම අපේ ජීවිතේ අවසන් වෙන්න විදියක් නැහැ.
2: ඒ අතරින් ගත්තාම මාළුව හැම මොඩයිනේ හැමතිස්සම අපට අහු වෙනවනේ.
1: ඔව් නේද? ඒ කියන්නේ ඔයා අපට සතුටින් දෙයිද ඒක කියන්නේ? ආයේ සතුටක් මට තේරුණා. මාළුවා හෙන මොඩයි කියලා සැන්ඩි කියන්නේ හරි සතුටේ. එයාට ඔයා මාව පොඩ්ඩක් මාළුවාට උඩින් තියන්න පුළුවන්. මේ කොච්චරද? මම මාළුවෙක් තරම් මොඩ නැතුව ඇති කියලා හිතලා තමයි ඒක ගියේ. අගේ ආඩම්බර ලයිට් එක.
0: රන්ඩන්

0: අපි මාලබේ පුංචි කාර්නිවස ගැන කතා කරන්න ඕනේ චාලි. මට සැරිසරි අමතක වෙනවනේ. වයින ඔළුවට අපි මාලබේ පුංචි කාර්නිවස ගැන කතා කරන්න ඕනේ.
1: හරි.
0: ඊට කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ බෝලාස් ස්පයිඩර් කියලා මකුළුව జాතියක් ඉන්නවා. බෝලාස් මකුළුව. මේක කරනවා නියම වැඩක්.
1: දඩයම.
0: ඔව් දඩයම් කරන්න කරනවාද? සාමාන්‍යයෙන් හැම මකුළුවෙක්ම මේ උගුලක් අටවනවානේ. මකුළු දැල කියන්නේ උගුලක්ද ඇත්තටම. මකුළු දැල වියලා මිනිහා බැද්දටලා ඉන්නවා බල බල. ඉන්නකොට ඔය පියාඹන මොකෙක් හරි සතෙක් මකුළු දැලේ ඇලුනහම ඒක ගිහිල්ලා කනවා. ඔය කන විදියත් පොඩ්ඩක් වෙනස්. මකුළුව මේ එයා එන්සයිම් එකක් නිකුත් කරනවා. ඒ සතා එළියේදීම ජීර්ණය වෙනවානේ. පොඩි කෘමි සතෙක් අල්ලගත්තම පොඩි එන්සයිම් එකක් එයා ඒ සතාට ඇතුල් කරනවා. ඒ සතා ජීර්ණය වෙනවා. ඒක ලික්විඩයිස් වෙනවා ඇතුළ. ඊට පස්සේ කෙලින්ම මේ ලික්විඩ් එක බොන එක තමයි මකුළුව කරන්නේ.
1: හරි.
0: එයා ඒ වැඩේ කරන්නේ. දැන් දැලවියලා බලාගෙන ඉන්න බෑ. බෝලා ස්පයිඩර් දැලවියලා බලාගෙන ඉන්නේ නැහැ. එයා දැලවියලා සලබයන්ව ගෙන්න ගන්නවා දැලට.
1: කොහොමද?
0: අන්න ඒක තමයි වැඩේ. එයා නිකුත් කරනවා සුවඳක්. පර්ෆියුම් එකක් විදිනවා මේ මකුළුව. ඒක කෙලින්ම ඒ සුවඳ මේ තනිකරම සහවාසයට ලෑස්ති, ඒ කියන්නේ මේට් කරන්න සූදානමින් ඉන්න ගැහණු සලබේකුගේ පෙරමෝන් වලින් නිකුත් වෙන සුවඳ බෝලා ස්පයිඩර්ට නිකුත් කරන්න පුළුවන්.
1: සපදාමාරි අමුතුයි
0: මේ වැඩ යගේ තියෙන. ඉතින් දැන් අර දැන් සලබේට දැන් මේ සුවඳ දැනෙනවා. දැනනකොට නංගි කෙනෙක් මට කතා කරනවා කියලා මිනිහා ඉදින් නේද? ඇහුණා මිනිහා තග්ගල නාල කරලා වශ්‍යක් දාලා කිට දාලා සංග දාලා වැඩ වගේ එනවා. ඉතින් නංගියෙක් මාව හොයනවා. ආ නංගි හෙව්වේ කියාගෙන එනකොට බඩු හම්බෙනවා. අන්න එහෙමයි බෝලා ස්පයිඩර් දඩයන් කරන්නේ. මේ හැම ජාතියෙම මිනිස්සු ඉන්නවා. මම මේ කියපු හැම සතෙක්ම වගේ මිනිස්සු. මේ සත්තු හැම කෙනෙකුටම වැඩිය මිනිස්සු හරිම මැනිපියුලේටිව්. හැම වෙලේම මිනිස්සු අනිත් මිනිස්සුන්ව තමන්ට ඌමනා තමන්ගේ ස්ක්‍රිප්ට් එකකට රඟ දක්ව ගන්න ට්‍රයි කරනවා. අන්න ඒකයි කියන්නේ සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ කියලා. අඩු ගානේ තමන්ට මොලේ නැත්තම් තමන්ට මොලේ නැති බව ඐඩෙන්ටිෆයි කරගෙන සිහි කල්පනාව තියෙන මිනිස්සෙක්ව යාළුවෙක් හැටියට නිතර ආශ්‍රය කරන්නවත් ඕනේ.
1: ඒක හොඳ වැඩක්.
0: ඒක හොඳ වැඩක්ද? ඒකෙන්නේ මේ සැන්ඩි ජීවිතේ කොට තමයි. ඒකයි මං කියන්නේ. රයිට්. අපි දැන් තංගලා බලමේ පුංචි කාරණියස ගැන කතා කරමු.
1: මන්ට බෑ වඩ වචනයක් කියන්න බෑනේ මෙතන.
0: වචන කියන්න බෑ ඔළුව වරන්න ඕනේ. මාළුවේ පුංචි කාරණියස ගැන අපි කතා කරමු. ඔයාගේ වාහනය විකුණ ගන්න ඕනේ නම් යන්න තියෙන හොඳම තැන මාළුවේ පුංචි කාරණියස. එතෙන්ට වාහනය ගෙනිච්චම ඒගොල්ලෝ වාහනය ගැන සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා තමයි වාහනේ ප්‍රදර්ශනයට තියන්නේ. එහෙන් වාහන ගන්න අයත් දන්නවා එතන විකුණන්න තියෙන වාහන ගැන. ඩොටටම හොයලා තමයි මාළඹේ පුංචි කාර් නිවසේ ඒක ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ කියලා. එහෙනම් ඒගොල්ලොත් එන්නේ හැරිලා යන්න බලාගෙන නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා එතන තියෙන වාහනය අනිවාර්යෙන් අරගෙන තමයි යන්නේ. ඒ වාහනේ වාගේ වාහනේ වෙන්න පුළුවන්. අදම වාගේ වාහනේ අරගෙන යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ඉක්මනින් වාගේ වාහනය විකිණීමේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. මෙන්න මං ඇඩ්‍රස් එක කියන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

ශිල්පී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම් මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
6: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
7: සියත දිවයින.

0: ัง
1: වෙලාව ඇවිල්ලා තියෙන්නේ යාන්තම් මේ ලෙඩාව අරගෙන අපිට දැන් ගෙදර යන්න පුළුවන් කම හම්බෙනවා. ඊට කලින් සැන්ඩි මං මතක් කරන්නම් මේ ඕර්කා කියලා බාලු ජාතියක් ඉන්නවා. හරි ශක්ති සම්පන්න රංචුව පිටින් එකට වැඩ කරන ටිකක් ආක්‍රමණශීලී මාළු ජාතිය
2: ඕර්කා.
1: මේ ඕර්කාස්ලා හරිම කණ්ඩායමක් හැටියට මාර ක්‍රමයක් පාවිච්චි කරනවා දඩයන් කරන්න. ඔය මේ සීල් මාළු,
2: සීල් මත්සි,
1: ඔව් සීල් මත්සයෝ ඉන්නවනේ මේ අයිස් තට්ටු උඩ.
2: ඔව්
1: බූදේ පාවෙන ලොකු අයිස් කුට්ටි උඩ සීල් මාළු ඇවිල්ලා මෙහෙම
2: ඉන්නවා.
1: මෙහෙම
2: අවුව තපින
1: උඩ හාන්සියක් දාගෙන පොඩි සැපේ ඉන්නවා වගේ තමයි පේන්නේ. දැන් ඒ වෙලාවට ඕර්කාස්ට බෑ ඕක උඩට එන්න. වතුරේ නෑනේ සීල්ලට උඩටත් එන්න පුළුවන්. ඕර්කාස්ලා රංචුව පිටින් එකතු වෙලා මේ අයිස් කුට්ටිය ළඟින් හයියෙන් පීනගෙන රංචුවම එක ගැම්මට හයියෙන් පීනගෙන ඇවිල්ලා එක පාටම වතුර යට යනවා. එතකොට රැල්ල ගහන විදිය වෙනස් වෙලා ලොකු රැල්ලක් යනවා
2: අර
1: අයිස් කුට්ටියට උඩින්. ඒ ලොකු රැල්ල ගිහාම අර අයිස් කුට්ටිය උඩට වෙලා අහස බලාගෙන සැපේ ඉන්න සීල් මත්ස්‍යව ඒ වතුර පාරට අහුවෙලා චොපෝස් ගාලා ආපහු වැටෙනවා මූදු වතුරට. වැටුනහම ඕර්කාස්ලා සීල් මත්ස්‍යට ඇටැක් කරනවා. මේක කරන්න බෑ සැන්ඩි කට්ටි එක කෝඩිනේට් වෙන්න නැතුව. ඒ තනි ඕර්කා කෙනෙකුට කරන්නත් බෑ එච්චර ලොකු වේව් එකක් හදන එක. කට්ටියම කතා වෙලා ඒ කොයි එක්කෙනා කොයි පොසිෂන් එකේද ඉන්න ඕනි, හැමෝම පීනන්න ඕන වේගෙන් පීනගෙන ඇවිල්ලා එකපාරටම වතුර යට යන මොහොත, ඒවත් හිතට කෝඩිනේට් වුණොත් තමයි හරියටම වැඩේ වෙන්නේ.
2: කණ්ඩායම් වැඩක් නේ,
1: කණ්ඩායම් වැඩ. එච්චරට ඕගනයිස් කරලා ඒගොල්ලෝ වැඩේ කරනවා හරියට නිකන් පිරමීඩ් කම්පැනියක් වගේ. ගානට වැඩේ අරගෙන ඇවිල්ලා නියම තැනදී හැමෝම එක මූව් එක ගන්නවා අල්ල ගන්න ඕන එක වැඩේට අහුවෙන විදියට. අන්න ඒකයි අපි කියන්නේ. ඉතින් අපි සත්ත්ව ලෝකේ ගැන කියන්නේ ඇත්තටම මේවා කියන්නේ ඇයි දන්නවද? මේවා කියන්නේ කට කහනවට. මේවා කිව්වට වැඩක් නැහැ. කොච්චර කියලා දුන්නත් හෙටත් අපිට දකින්න පුළුවන් අපේ සල්ලි ගත්තා අපිට දුන්නේ මේක මහබෙක්කෝ වගේ කියන්න ඕනේ. අපි දන්නේ නැහැ අපේ තල්ලි අරන් දෙන්න ඕගොල්ලෝගේ බිල්ල. ඉතින් ඒක තමයි හැටි. මේවා කියන්නේ කට කහනවට. පෝෂයා කියලා තව ඉන්නවා මේ මකුලෝ ජාතියක්. ඒ මකුලෝ අනිත් මකුලුවක්මමයි කන්නේ. මිනිහා කරන නියම වැඩක්. මිනිහා මකුළු දැලක් බඳින්නේ නැහැ. ගිහිල්ලා අනිත් මකුලුවන්ගේ දැල් හොල්ලනෝ. ඔව් මකුලෝ ඉන්න මකුළු දැලේ මැද්දට වෙලානේ මකුලෝයි.
2: ඔව් ඔව් ඔව්.
1: මිනිහා කිලා අයිනෙන් ගිහිල්ලා මකුළු දැලේ එක ත්‍රෙඩ් එකක් අල්ලගෙන චුට්ටා හොල්ලනෝ. හරියට නිකන් ඒ හරියට මොකෙක් හරි කෘමි සතෙක් පැටලුණා වගේ දැනෙන්න.
2: හා හා
1: හා. හොල්ලලා බලාගෙන ඉන්නෝ. වරෙන්කෝ වරෙන්කෝ ආයිට හිකි
2: හොල්ලනෝ.
1: හරියන පැටලිච්ච සතා මකුළු බේරෙන්න දඟලනවා වගේ තේරෙන්න පොඩ වෙනස් විදියකට හොල්ලනෝ. එහෙම දෙතුන් පාරක් හොල්ලනකොට දැලේ අයිතිකාරය එනවා. ආහා කෑම ටික ලෑස්ති වගේ කියලා මිනිහා ඇවිල්ලා බලනකොට ඇත්තටම කෑම ලෑස්ති නෑ. මිනිහා කියන්නේ ඒ මකුළුවා කෑමක් බවට පත් වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් හැමතිස්සෙම අතට හම්බෙන වාසිය ගැන විතරක් හිතලා අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එපා. අද දවසම මේ සත්තු ගැන කතා කළේ ලේ දෙන්න පුළුවන් වුණාට මොලේ දෙන්න බෑනේ. ඒ හින්දා කතන්දර ටිකක්වත් කියලා දෙන්න බැලුවේ. ඒ තේරෙන්නේ නැති අය
2: ඉන්නවනේ.
1: තේරෙන්නේ නැtei ඉන්නවනම්
2: කරන්න දෙයක් නැහැ.
1: හොඳ වැඩේ. ගිහින්
2: මම සැන්නේ
1: මං මකලෝ යමං චාලි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වසන්ත කරන්නාගොඩට ඇප. රකිත ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්. ඩෙංගු මරණ 36ක්. රෝගීන් 57000 ඉක්මවයි. පාකිස්තානයේ බස් අනතුරකින් 40ක් මරුට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ එපමත බුදුහරින් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගයේ නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසේ. සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කළා. අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රුවෙනි වික්‍රමසිංහ සඳහන් කළේ 2006 වර්ෂයේ මැද පහකේ දක්වා සිවිල් පුද්ගලිකු වශයෙන් කටයුතු කළ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා ආයුධපත් යොමු කර ඇති බවයි. ඉන්පසු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ පාඨමාලාවකට යොමු කිරීම සඳහා ඔහු ආයුධපතක් ඉදිරිපත් කර තිබුණා. එහෙත් ඊට අවශ්‍ය සුදුසුකම් යෝෂිත රාජපක්ෂ සපුරා නොමැති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. පසු යෝෂිත රාජපක්ෂට අදාළ පාඨමාලාවට ආයුධම් කිරීමට හැකිවන ආකාරයට සුදුසුකම් වෙනස් කිරීමට සැකකරු කටයුතු කළ බවත් ඇය සඳහන් කළා. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කළේ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැති බවයි. සැකකරු එපමත බුදාහැරීමට තීරණය කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නඩුකරය අගෝස්තු මස 4 වනදා යලි කැඳවීමට නියමිතයි. විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන 17 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසේ. සැකකරුවන්ට ඇප ලබා දීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. හරක්කටා නැමැති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධ පෙරුම අධිකරණ හමුවේ කරුණු දැක්වුවා. ඇ සඳහන් කළේ සැකකරුවන් විසින් රුපියල් කෝටි 2ක මුදලක් හරක් කටා නැමැති සැකකරුගේ බිරිඳට ලබා දී ඇත්තේ නිර්මාණ බණ්ඩාර හේවත් හර්බි නැමැති අයෙකුගේ මිත්‍රයෙකු වන ලසන්ත මංජුලද සිල්වා නැමැත්තෙකු මගින් බවයි. පසුවිම මුදල් මිතිගම ලසා විසින් ඇයට ලබා දුන්නා. මේ මුදල් ලබා දීම සිදුකර ඇත්තේ නුගේගොඩ නාවලපාරේ විජේපා මාවතේ පිහිටි ස්ථානයකදී. රකිත රාජපක්ෂගේ පියාගේ නිවස පිහිට ඇත්තේ එම ස්ථානයේ බවයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවේ. සැකකරුවන් තුන්දෙනා හරක්කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති නැමැතියගෙන් මුදල් ලබා ගැනීම සඳහා ඩුබායි වෙත පිටස්ත ගොස් ඇත්තේ 2023 වසරේ මාර්තු 25 වනදායි. 2023 වසරේ මාර්තු මස 29 වනදා ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. එම අවස්ථාවන විට දෙවන සැකකරු රකිත රාජපක්ෂගේ පියාවන විජේදාස රාජපක්ෂ ඩුබාහි රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත්තේ 2023 වසරේ මාර්තු මස 21 වනදායි. එබැවින් රකිත රාජපක්ෂගේ පියා මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්දැයි පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම පැවසුවා. සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් රැගෙන ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙම මුදල් උණ්ඩිය ක්‍රමයට රැගෙන විත් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වුණා. සැකකරුවන්ගේ ජංගම දුරකථන විමර්ශන නිලධාරීන් බහරයට ගත්තා. ඒ හරහා මොවුන් හෝමාරු කරගෙන ඇති වට්සප් ඇමතුම් ඇතුළු දුරකථන ඇමතුම් පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධයකින් උත්පාදිත වත්කම් පිළිබඳ පනත යටතේ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් අවධාන යොමු ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. හරක්කටා නැමැති ඉස්සකකරු මැඩගස්කරයේ සිට මෙරටට රැගෙනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උපහරේ රඳවාගෙන සිටියදී ඒ ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි. සැකකාර චරිත අබේ සිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය සඳහන් කළේ සැකකරුවන් රුපියල් කෝටි 2ක මුදලක් ලබා දුන් බවට අල්ලස් කොමිසම කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. චරිත අබේ සිංහ වාහන ලබාගෙන සිටින්නේ ලීසිං ක්‍රමයට බවත් ඉතා අපහසුවේ නිම මුදල් ගෙවීම සිදු කරන බවත් නීතිඥවරයා සඳහන් කළා. රාකිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කළේ අල්ලස් කොමිසම් විසින් පවසන ආකාරයට මෙම වරද සිදුවී ඇත්තේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙර බවයි. මෙම සැකකරුවන් නඩු අවසන් වන තෙක් රිමාන්ඩ් බහරයට පත්කරන ලෙස දන්වා සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලයක් නොමැති බවද ඔහු පැවසුවා. නීතිඥවරයා සඳහන් කළේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්නම් ඒ නීතියට පටහැනි බවයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් කර තිබෙන සහතිකය නීතියට පටහැනි බවට විත්තිය විසින් වතුකල තර්කය ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ඔහු පැවසේ සැකකරුවන්ට ඇප ලබාදීම් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් බවයි. සැකකරුවන් නඩු විභාගයේ අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගතකට ලෙස ඉල්ලීමක් කර තිබුණා. අධිකරණයේ සේසිදු නොකරන බවත් සුවිශේෂී කරුණු මතුවන අවස්ථාවක ඇපෙල්ලීම් ඉදිරිපත් කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. ඔහු දැනුම් දුන්නේ නියෝගයේ සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට යාමට හැකියාව ඇති බවයි. මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ගතූපේ 24 දී ඩෙංගු රෝගීන් 1253ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක්. වසරේ ගතූ කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57668ක් දක්වා ඉහළ කොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඩෙංගු රෝගීන්ගේ වාර්තා වී මිහළයාම හමුවේ ජනතාව තවදුරටත් අවට පරිසරය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා. ඔබේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති බාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: ඩෙංගු වසඟ තත්ත්වයේ නවතම තොරතුරු ගත්තොත් එහෙම ජූලි 2 වෙනිදා වෙන විට රෝගීන් වාර්තා වෙලා තිබෙනවා 57668ක්. මේ වාර්තා වීම දැනටම එක හා සමානව පවතිනවා. ඊයේ දවසේ රෝගීන් 1200ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. ඊයේ දවසේ පැය 24 දවස් පුරා යම් යම් දිස්ත්‍රික්කවල ඒ රෝගී සංඛ්‍යාව අඩුවීමක් වෙන්නුම් කරනවා. උදාහරණයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්ක අතර අපිට හඳුන්වන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව අඩුවීමක් තියෙනවා.
1: වී සඳහා නිසි මිලක් ලබා දෙන ලෙස ගොවින් රජෙන් ඉල්ලා සිටිනවා. තිරිප්පනේ ගොවි සංවිධානය ඉල්ලා සිටියේ නිසි පරිදි කණ්ඩයට අවශ්‍ය පොහොර ලබා නොදීම හමුවේ ගොවින් දැඩි පීඩාවට පත් ඇති බවයි.
4: ගොවිතැන් පටන් ගන්න අවස්ථාවේදීම මේ පොහොර ටික පොහොර සහනාධාරයේ පොහොර ටික ලබා දෙන්න, බිත්තර වී ටික නිසි වේලාවට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි රජයෙන් කියන්නේ.
5: මේ ප්‍රදේශයේ තියෙන ගොයන් මේ අවස්ථාවේ තමයි පුදුින අවස්ථාව. තව අපිට අවශ්‍ය නැලනකොට තව මාස 1 හමාරක් මාසය දව සතියක් වගේ කපි ගබඩරලා වී ටික ගත්තනම් හොඳයි.
6: ගොයන් කැපෙනවා කියලා ව්‍යාපාරික ප්‍රජාව තමයි මේ කෑ ගහන්නේ. යාළුවෝ මේ ස්ටොක් කරගත්තු වී ටික දිනුනට පස්සේ ගබඩා පිරෙනවා. ඊට පස්සේ අපේ ගොවියාගේ වී ටික දී ගන්න බැරි වෙනවා. ඒ වගේ මේ දේවල් තමයි එතෙන්
1: බීකොවින්ට සාධාරණයක් වන ලෙස මිලක් නියම කිරීම රජයේ වගකීමක් බවයි මහාචාර්ය බුද්ධිමාර්බේ සඳහන් කළේ.
7: ගොවි ජනතාවට මොන විදිය ගණන් හදලා කිව්වත් මේ මුහුතේ තනිකරම වී සඳහා යන වියදම පමණක් උපයෝගී කරගෙන 30%ක බරක් දැම්මත් ගොවි ජනතාවට මේ මුහුතේ දැනෙන දේ තමයි තමන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. මොකද වටේ තියෙන සෑම දෙයක්ම මිලිහෙල ගිහින් තියෙන හින්දා මෙන්න මේ කාරණේ ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න වේවි. අපිට ගණන් ඉලව් ගැන කතා කරන්න පුළුවන්. හරියට ඊට ගහලා දශමයට ගණන් ඉලව් හදන්න පුළුවන්.
1: ආණ්ඩුව ගොවීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින්.
8: ඇයි කෘෂිකර්ම ඇමතිවරයා මේ විදිහට ගොවියට අපහාස කරන්නේ? ආණ්ඩුව කරන්න බැරි නම් අතාරලා යන්න. අපි සූදානම් ගොවි ජනතාව සුරක්ෂිත කරන්න. තමන්ට රජවීම සඳහා ගොවියට රජවරුන් කියපු මේ ආණ්ඩුව දැන් ගොවීන්ව කසිප්පු කාර්යෝ ගානට ඇද දමලා තිබෙනවා. වර්තමාන රජය මේ රටේ ගොවි ජනතාවගේ මූලික අයිතියක් උල්ලංඝනය කරනවා, මානව අයිතියක් උල්ලංඝනය කරනවා. රජකමට ගොවියගේ පුතා සුදුසු නම් රජකම ලැබපු ගොවියගේ පුතාට වගකීමක් තිබෙනවා ගොවියගේ අයිතිය ආරක්ෂා කරන්න.
1: ආණ්ඩුව ගොවි ගැටළු වලට සංවේදී නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
9: ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒකට විශාල ප්‍රමුඛත්වයක් දුන්නා. රුපියල් 40,620ක් ඒ සඳහා වෙන් කළා. ඉතින් මොකද ඒකෙන් ලැබිච්ච ප්‍රයෝජනේ මේ ජනතාවගේ මුදල්. කිසිම දවසක අපේ ඉතිහාසයේ විඳ නැති දුකක් අද ගොවි මහතුන් විඳිනවා. නිෂ්පාදන වියදම පවා ලබා ගැනීමට බැරි තත්ත්වයක්. කිසිම සංවේදී බවක් රජයේ පැත්තෙන් පෙනෙන්නේ නැහැ.
1: විසඳා නියම කර ඇති සහතික බිල අසාධාරණ බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියා සිටියේ.
10: නැ ඉතිහාසයේ අලුත් කරන කට්ටියක්නේ සිස්ටම් චේන්ජ් කරන්න ආවේ, සම්පූර්ණම ඉතිහාසයේ අලුත් කරන්න ආවේ, සාප වෙනස් කරන්න ආවේ. ඉතින් ඔය සාපේ වෙනස් වෙන විදිය තමයි ඉතිහාසයේ අලුත් වෙන විදිය තමයි. මෙයාලට දැන් වියරුව ඇවිල්ලා තියෙනවා. දැන් ලැහැත්තිය වියරුවෙන් ඉදිරි ටික අදින්න. දැන් පහුගිය කාලේ අපි දැක්කා කෘෂිකර්ම අමතිවරයාම කියනවා හෙක්ටර් කොබ්බෑක් අඩුව ආයතනෙන් 138ක මිලක් ඉල්ලලා තිනවා කියලා. දැන් 138ක මිලක් දෙන්න කියලා කියනකොට මේකට 120 පරණ මිලෙම තියන්නේ. එතකොට ඒක සාධාරණද? දැන් අද දෙයියන්ගේ හාල් කැවිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
1: සත්‍ය යටපත් කිරීමට විපක්ෂයට සම්බන්ධ පිරිත් උත්සාහ දරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා සඳහන් කළේ.
11: අනුගමනවන අනිවාර්යම විපක්ෂයේ තල්ලුව ලැබෙන විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකීන් තමයි ගොවින් විදියට ගොවින් උසිගන්වමින් ඇත්ත සත්‍ය වසන් කරමින් ව්‍යාජයක් මතු කරන්න උත්සාහ කරන්නේ.
1: රජය පසුගිය කන්නේ මිලදීගත් වියස්වැන්න සම්බන්ධයෙන් ගත් පියවර අනාවරණය කළ යුතු බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා පැවසුවේ.
12: ආණ්ඩුව ඉතින් බෙල්ල මිරි කළා, ජනතාවට බදු ගහලා ගහලා ගහලා ගහලා දැන් භාණ්ඩාගාරේ පිරුවේ කියලා උදංගනනවා. භාණ්ඩාගාරේ පිරුවේ කියලා මොකද ඇතිලා තියෙන සෙත? මට මතක ඔය ජනාධිපතිතුමත් ඒ වගේ මැමතිවරුත් ඒ කාලේ ඔය ගොවි උද්ඝෝෂණ වලට ගිහිල්ලා කිව්වේ මට සෝදාගත් කාලේ ගොවියෝ රජ කරන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් මම අහන්න කැමති නාමල් කරුණරත්න අමාත්‍යවරයාගෙන් බලාල් කාන්ත අමාත්‍යවරයා
1: ආණ්ඩුබලය ලබා ගැනීම සඳහා එක්කරගන්නා පාර්ශ්ව පිළිබඳ සමගී ජනබලවේගයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්ච කියා සිටියේ.
13: අපිට පේනවා එක එක හන්දි ගානේ දෙතුන් දෙනා එකතු වෙලා අපිට දැන් මාර අමාරුයි, බොහොම අමාරුයි. ඒ නිසා මේක මොකෙක් හරි එක එකතු වෙලා මේක පෙරලන්න ඕන කියලා එක එක ජාතියේ කතා කරනවා. ජාතිවාදීන් වෙන්න පුළුවන්, හොරු දූෂිතෝ වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා ස්ථාවරයක ඉන්නවා. අපි අහන්න කැමති සමගි ජන බලවේගී ස්ථාවරයේ ඒකමද?
1: මාතර කොටුවිල ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියදහවණය සම්බන්ධයෙන් චෝදනැල්ලූ පුද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී පුද්ගලික බස් රථයක් ලංගම බස් රථයක් අවහිර කරමින් අපරීක්ෂාකාරී ලෙස රියදහවණය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම සිද්ධියට අදාළ පුද්ගලික බස් රථය සහ ඒ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය විසින්. ඔහුට එරෙහිව නඩු පවරන බවයි පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ.
14: ගිය බස් රථයේ පාරේ වම් තීරයෙන් දකුණු තීරුවට ගිහිල්ලා ඉතා බරපතල ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරාදායක ලෙස අපරීක්ෂාකාරී ලෙස පදනම් පමණක් නෙමෙයි, ඊට අමතරව ශ්‍රී ලංකම් බස් රථ රියදුරට බස් රථයෙන් කරගන්න දෙන්නේ නැහැ. පුළුවන්තරම් පාර මැද අරන් තියෙන්නේ. මේ බස් රථයේ රියදුරට මීට කලිනුත් තාවකාලික රියදුරු බලපත්‍රයක් ඉදත් කළා තියෙනවා. අපරීක්ෂාකාරී දාන සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය රියදුරුව මද්‍රව්‍ය පරීක්ෂණ ඉදිරිපත් කරන උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව මේ රියදුරට බස් රථ පැදවීම සඳහා මගී ප්‍රවාහන බලපත්‍රය තියෙනවා කියලා පරීක්ෂා කරන්න කිව්වා. ඊට අමතරව රියදුරට එරෙහිව අන්තරාදායක ලෙස අපරීක්ෂාකාරී ලෙස මාර්ග නීති උල්ලංඝනය කිරීමේ රියපදවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුපාරක් හදුදු කරලා තියෙනවා.
1: වසරේ ගත වූ කාලය තුළ සිදු මාරක රියානතුරු වලින් පුද්ගලින් 1403 මියගොස් තිබෙනවා. සිදු ඇති මාරක රියානතුරු සංඛ්‍යාව 1336ක්. වසරේ ගත වූ කාලය තුළ සිදු රියානතුරු වලින් පදිකෙන් 475ක් මිය ගියා. මිය ගිය අතුරු පැදිකරුවන් සංඛ්‍යාව 483ක්.
0: International News on Sieta.
1: බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බස්රථය අනතුරට ලක්ව ඇත්තේ ප්‍රපාතයකට පෙරළීමෙන්. අනතුරට ලක්ව ඇත්තේ පාකිස්තානයේ ක්වෙටා සිට පෙෂාවර දක්වා ගමන් කළ මගී බස්රථයක්. බස්රථ අනතුර සම්බන්ධයෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලීද සිය ශෝකය පළ කර තිබෙනවා. යලි සිරස්තල වසන්ත කරන්නාගොඩට ඇප. බ්‍රකිත ඇතුළු තුන්දෙනා යලි රිමාන්ඩ්. ඩෙංගු මරණ 36ක්. රෝගීන් 57000ක්ම බයි. පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් මරුට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. අපේ සංස්කෘතිය කලාව ජාත්‍යන්තරයටම අරගෙන ගියපු අපිට ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි සහන් රන්වල. අද එයාගේ බර්ත්ඩේ එක.
1: Happy birthday. සියත අපි ඔයාට ගොඩක් ආදරේ wish කරනවා.
2: බොහොම සුදී.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද මොනවද විශේෂයෙන් කරන්නේ?
2: කොහොමත් අද අපි ලොකු මොහොනීමක් අපේ පොඩි ඇති ජනකී සම්දර්ශනයේ ඒකේදී අපේ ළමයි තුන්වර්ගයක් ඉන්නවා. ඒ ඔක්කොමත් එක තමයි අද යමක් කරනවා නම් ගෙරෙන්නේ.
1: දැන් ගෝලය ගොඩක් ඉන්නව නේද?
2: මේ ළඟ ජන හදල බැලුවොත් මේ 30,000කට වැඩි ප්‍රමාණයක් අපෙන් ඉගෙන දිනවා 2000 ඉඳලා මේ වෙනකම් බැලුවොත්.
0: අපේ සංස්කෘතියත් එක්ක ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
2: පටන් ගන්න කාලේ අපිත් හිතපු නැති දුරක් අපිට එන්න පුළුවන් වුණා. මට තිබුණ එකම අදහස තමයි අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ, අපේ අනන්තතාවය ආරක්ෂා කරගන්න එක නූතනත්වයට ගේන්න ඕනේ, අපේ කියලා සංගීතයක් අපිට හදාගන්න පුළුවන් ගැන විශ්වාසය එක තමයි මම වැඩ කරේ. ඒක මිච්ච දුර එන්න පුළුවන් වීම සතුට කරන එක මේ මගේ පෞද්ගලික ජයග්‍රහණය, අපේ කණ්ඩායම ඒ හැමෝගේම ජයග්‍රහණයක්.
1: අලුත් වැඩ වගේකුත් තියෙනවා නේද?
2: මේ අනිත් අපි පොඩි ඇද ජනකී සම්දර්ශනය ප්‍රවත් ශ්‍රී ලංකේ නර්තන කණ්ඩායම් නෙළුම් පොකුණ දෙසැම්බර් 19 වෙනිදා නටනවා හම්බ වෙනවා වැඩ කරනවා 20 වෙනිදා ඒ අය සහයෝගයෙන් දෙමව්පිය ඔක්කොම එකතු කරන ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දිනයක් පැවැත්වෙනවා.
0: Marvel Studios la 90s වල release කරපු legendary animated series එකක් වෙන X-Men cartoon එකේ new version එක තමයි X-Men 97 කියන්නේ.
1: ඒ series එකේ season 2 පහුගියදා Disney Plus එකේ release වුණා.
0: Specialම දේ තමයි පළවෙනි episodes 3ම එයාලා එකම දවසේ release කරපු එක.
1: පරණ ඊජිප්තු යුගය ගැනත් future එක ගැනත් මේ cartoon එකෙන් බලා ගන්න පුළුවන්.
0: 90s nostalgia එක නිසා series එක මේ වෙනකොට ලෝකෙ පුරාම hit එකක් වෙලා තියෙනවා. Talk of the town.

0: ව්‍යායාම කරද්දි ඔබට හිසේ කැක්කුම ඇති වෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩුගමගේ සමග.
0: තරමක වෙහෙසකාරී ව්‍යායාමයක් කරද්දි හිසේ කැක්කුම ඇතිවීම අපි බොහෝ දෙනෙකුට තියෙන අපහසුතාවයක්. බොහෝ වෙලාවට දිවීම, බයිසිකල් පැදීම වගේම බර එසවීමේ ව්‍යායාම වලදීත් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මේ විදිහට ව්‍යායාමයක් කරද්දි ඔබට හිසේ කැක්කුම ඇතිවීම අපි වෛද්‍ය විද්‍යාවේදී ප්‍රාථමික සහ ද්විතීක විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික වර්ගයේ තරම් හානිදායක තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වය ඇතිවීමට හේතු විදිහට ඔබ ව්‍යායාම කිරීමේදී විජලනයට ලක්වීම, උෂ්ණාධික පරිසරයක ව්‍යායාම කිරීම වගේම ඔබගේ හිස් කබලෙහි ඇති රුධිරවාහිනී ප්‍රසාරණ වීම නිසාත් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබ උෂ්ණාධික පරිසර තත්ත්වයන් යටතේ ව්‍යායාම කරන විට මේ තත්ත්වය වැඩිපුර දකින්න පුළුවන්. ව්‍යායාමයෙන් අතර කරලා පැය කීපයක් යන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් ද්විතීක කාණ්ඩයේ යටතේ ඔබට ව්‍යායාම කිරීමේදී ඇතිවන හිසේ කැක්කුම සඳහා විවිධ භයානක හේතු තියෙන පුළුවන්. ඔබ ව්‍යායාම කරන විට ඇතිවන දැඩි හිසේ වේදනාව සමගම ඔබට කැරකවිල්ල, කලන්ත ගතිය, වමන යාම වගේම ඇස් පෙනීමේ ඇතිවන වෙනස්කම්, විශේෂයෙන්ම ද්විතීක පෙනීම, එහෙම නැත්නම් ඩබල් විෂන් කියන තත්ත්වය ඇතිවෙනවා නම්, ඒ වගේම ඔබගේ ගෙල ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇති වෙනවා නම් ඔබට සමහර වෙලාවට මේ ද්විතීක හිසේ කැක්කුම ඇති වෙන්නේ ඔබගේ මොළය සම්බන්ධව ඇති වෙන ගැටලුකාරී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. මොළයේ ඇති වෙන අභ්‍යන්තර රුධිර වහනයන් වගේම මොළයේ අභ්‍යන්තරයේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ඇති වෙන යම් යම් ගැටලු නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඇති වෙන හිසේ කැක්කුම බොහෝ වෙලාවට පැය 24කට වඩා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබට ව්‍යායාම කිරීමේදී දැඩි හිසේ වේදනාවක් ඇති වෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩුගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩුගමගේ Studio Health YouTube නාලිකාවට.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නැහැ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒ කෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles
7: Brand new unath registered unath free will ekak gannawa nam Asset Line Finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 011 174 700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
8: api dawasa purama aramunu wenuen duwana minissu

0: ආරීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක්
2: තමයි. මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා, මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: 15 පිස්සුවක්ම තමයි.
4: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 482 492, 0711 382 477. Global University Partners, නම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
16: සියත පොකට් මනි
17: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB මයිනස් ස්ටේබල් අවුට්ලුක්.
18: සියතර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
20: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
21: කාජිරෝ ගොබ්බයා.
22: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
18: නිලබල කරේති ඔලමුල පුරේ.
20: ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
23: 98.2 98.4 සියත

0: ලෝකේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාදා සියත දෙවයින පුරා

0: Asset Finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන වින්වයි 114 700.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝක මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Pierce Motor Company Private Limited.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උරහිස්සට ඔළුව තියන් මං
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
8: ඩබල් පොකට් ඇඳන් ඒ මදිවට ඩබල් දාලා කං ඇප දෙකකුත් දාලා
9: ඇරාලහමි
8: ඇහුන් නැද්ද මං කියපුවා
9: නෑ නෑ අහන් හිටියේ
8: මොනවද අහන් හිටියේ
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
8: හෑ
9: ඔවුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
10: අනුග්‍රහය

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමග පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7400 667 222 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිලවිකාශය.
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000. NIBM The City University, the place to be.
9: අර ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් loan එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
12: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
13: බල කරන්න පුළුවන්.
12: බල කරන්න පුළුවන් හැම දෙයකම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වොත් ඔළුව වනන. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
14: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: හෙට උදේ 8ට
17: කොහමද ඩ්‍රාම එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
18: සතුටුදායක අවසානය.
17: ආ එහෙමද?
18: ඔව්. ඩ්‍රාම එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
17: ඈ?
19: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
20: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
15: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
21: සියත පොකට් මනි 98.2 98.4
22: පන්නේවගේ කමුකොකේ
23: ප්‍රේක් නෑවගේ
24: පතිමුරේ ස්පයිඩර් මචං.
25: අද විතරයි සිකුරාදා
26: සියත දෙවයින පුරා.

0: මෙන්න දැන් ලැබුණු පුවතක්. ගෑස් මිලද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ රුපියල් 300කින්. එම සමාගම නිවේදනය කළේ ලෝක වෙළඳපොළේ එල්පී ගෑස් මිල පහතයම හබුවේ මෙම තීරණයගත් බවයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4465ක් වනු ඇති. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1792ක්. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වැත්තේ රුපියල් 835ක් ලෙසයි. මෙන්න එම පුවත නැවතත්. ගෑස් මිලද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ රුපියල් 300කින්. එම සමාගම නිවේදනය කළේ ලෝක වෙළඳපොළේ එල්පී ගෑස් මිල පහතයම හබුවේ මෙම තීරණයගත් බවයි. යනු කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4465ක් වනු ඇති. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1792ක්. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වැත්තේ රුපියල් 835ක් ලෙසයි.
1: සියලු ප්‍රවෘත්ති

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
4: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකේ.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718-492-492-377

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 832 1000. NIBM The City University, The place to be.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 144 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: Okay,
7: honey, go here, ho. Friday, wanna listen? See ya
8: tomorrow.
7: Anuwa tayo, tasma dekhen. Anuwa tayo, tasma hatren. Sia ta, divina pura.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ෆ්‍රේක් නැවගේ
2: පතිමුරේ ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තෙ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7515555 අමතන්න.
4: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන්.
4: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වවත් ඔළුව වන්න. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා තේරෙන්නේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
7: අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: Anna, da sudu kotigena e Disney.
1: Danin Anna. Satiya tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: යිලන්ස්ගේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718-492-492. 0718-132-7777.
6: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ Blanca Rating Agency BBB minus stable outlook.
14: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: 4 දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
16: මන් නම් හිතන්නේ නැත.
14: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
19: බලන් ඉන්න බලන් ඉන්න. ජූලි 6 වනදා සිට සංගදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
20: 98.2 98.4
21: පන්නේවගේ කොමුකොකේ
22: ඕ ප්‍රේක්
21: නෑවගේ
22: පතිමුරේ
21: සුන් ස්ප්‍රයිනේ මචං.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇස් දෙක නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම තේකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Vote place Colombo 7 with හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පු
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: සියත දිවයින පුරා

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: නැති හොඳ උනත් ඇති වෙන්නේ හිත හොඳ මිනිස්සු මුණ ගැහෙනකොට.
3: අපි බලන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව සමාජලාවට යාළුවෝ යාළුවෝ කියලා ආශ්‍රය කරාට පින්නන්නේ අපේ ජීවිතයම වලපල්ලට ඇදිලා ගිය අවස්ථාවන් ඕන තරම් ඇති පින්නන්නේ.
2: ඇඳුමින් සම්වර වුණා කියලා දහමින් පොහොසත් මිනිස්සු වෙන්න බෑ.
3: බාහිර ආටෝපේට අපි හැම වෙලෙම රැවටෙන්න හොඳ නෑ. සිල්වත්කම තියෙන්නේ එයා අඳින ඇඳුමෙන්වත්, එයාගේ පාටෙන්වත්, එයාගේ බාහිර ඉරියව්වෙන්වත් නෙවෙයි. ඒකෙනා හදවතේ කෙලෙස් කොච්චර පාලනය කරගන්නවද.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
8: බල කරන්න පුළුවන්.
7: බල කරන්න පුළුවන් හැම දෙයකටම. ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වවත් ඔළුව වල. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
9: තියෙනවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: හෙට උදේ 8ට.
11: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
12: සතුටුදායක අවසානය.
11: ආ හේමද?
12: ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
11: ඈ?
13: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
14: තාම ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දඩුවගේ 9යි 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: සියත දිවයින බුලා.

0: සියතම
1: 98.2 94 සියත දිවයින පුරා

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ සුන්ස් ෆ්‍රයිනේ මචං
3: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුර.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ප්‍රයින මචන්
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: නග සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4
5: පන්නේවාගේ කමුකොකේ
6: ඕප්‍රේක්
5: නෑවාගේ
6: පතිමුරේ
7: ස්පයිඩර් මචං
5: අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: 98.2 98.4
1: පන්නේවගේ කමුකකේ
2: ඔප්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ
1: ස්්‍රයිනේ මචං
3: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඇරලා හමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඔහුරාලා හමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංජාතාරේ.
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සියත දිවයි.

0: සියද පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: හෙට උදේ 8ට
3: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
4: සතුටුදායක අවසානය.
3: ආ එහෙමද?
4: ඔව් ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
3: ඈ?
5: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
6: 98.2 98.4
7: පන්නේවගේ කමුකගේ
8: ප්‍රේක්
7: නෑවගේ
8: පතිමුරේ
9: ස්පයිඩර් මචං
10: අද විතරයි සිකුරාදා
6: සියත දෙවයින පුරා

0: දෙබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: දෙබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

Садыгам сиятэ. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ